පිරිත ඔබට අවැසි ආහාර පාන බහුල වේවා. ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් වේවා. රාජ චෞර සතුරු බියෙන් තොර වේවා. තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝගාබාධ වලින් මිදේවා. එම යහ ප්‍රාර්ථනාවන් පෙරදැරිව නිර්වත්‍ය ආකාරයටම ශබ්ද උච්චාරණය කොට සජ්ජායනා කරනු ලබන මෙම සීවලී පිරිතම ශ්‍රවණය කොට ඔබත් ශාන්තිය උදාකරක

දෙවියන්ගෙන් ජීවිතයට අතිවන බලපෑම්, ගැහැට විවිධ පීඩා දුක් කරදර නැතිකොට නවග්‍රහයන්ගෙන් පීඨ ආරක්ෂාව ඔබ වෙත ලබා දෙන මෙම නවග්‍රහ සාන්තියේ බලයෙන් ඔබටත් අපටත් මුළු මහත් ලෝක ධාතුවටමත් යහපතක් සිතක් සාන්තියක් වේවා. අපල උවදුරු ග්‍රහ දෝෂ, නැකත් දෝෂ, භූමි දෝෂ ආදී කොට සියලු උවදුරු ගැහැට දූරී භූත වී යහපතක් සිතක් සාන්තියක්ම වේවා.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: නිරන්තරයෙන් හැකි සෑම විටම තෙරුවන ගුණ සිහි කිරීමෙන් යහපත සලසා ගත හැකි ගාථාත්‍රයන් චත්ත මානවක ගාථා.

ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුතිල FM වඩාත් හරවත් වූ ගුවන්විදුලි කලාවක් සඳහා අපි දැන් සියලු ලෝක සත්වීන් වෙත මෙත් කරුණා ඉපදවීම සඳහා මෛත්‍රී භාවනාවත් සමග යොමු වෙමු.

උතුම් මහා සංඝ රුවනි සරණයි. සදාකාලෙන් සදාකාලිට ඔබ

0: ඔබට එම සුභාසිංසන සුදුල FM ගුවන් විදුලිය තුලින් ගෙන එනු ලැබුවේ පූජ්‍යපාද ගරු මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසින්.
1: සුදුල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
2: සුදුල ගුවන් විදුලිය.
4: විදේශ ගත වී සිටින ඔබට මේ සෙත් කවිවල බලයෙන් යහපතක් උදා වේවා. උදේ සවස ශ්‍රවණය කිරීමෙන් ඔබට ඇති වී ඇති සියලු ග්‍රහ දෝෂ අන්ධකාර වින දෝෂ අන්ධකාර දුරු වේවා. හොඳින් ශ්‍රවණය කරන්න.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: නමු බුද්ධාය. මේ මහපොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකයේම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.
1: සමටම තිසරණ සරණයි. ආයුබෝවන්. සුභ උදසනක් වේවා. මේ ඔබ එක්වී සිටින්නේ සුදිල ගුවන්විදුලිය සමග. ඊයේ රාත්‍රී 10 සිට මේ මොහොත දක්වා සුදිල ගුවන්විදුලිය ඔස්සේ විකාශය වූ පරිත්‍රාණ ධර්ම දේශනාවන්ගේ සෙත සාන්තිය ආරක්ෂාව රැකවරණය සලසාගෙන සිටින මේ මොහොතේදී අදත් අවසරයි මට ඔබේ නිවසට, වෙළඳසැලට, කාර්යාලයට, කර්මාන්ත ශාලාවට, සේවා ස්ථානයට, නැතහොත් ඔබ රැඳී සිටින වාසස්ථානයට ගොඩ වදින්නට ලැබුවා වූ මේ සුන්දර දිනය ඔබේ යහපත් සිතුම් පැතුම් සියල්ල ඉටුවන වාසනාවන්ත ශ්‍රී සුභ දවසක්ම වේවා. අද දිනය තිසරණ බලෙන් සිළු දෙවි රැකවරණින් ඔබ කරන කියන සිතන පතන ඔබේ යහපත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම සඵල වේවා. ඔබේ දිවි මඟ යහපත් වේවා. ඒ ආශිර්වාදයක් සමගින් මෙතැන් සිට උදේ 8 දක්වා මේ ආරම්භ වන්නේ සුදිල උදයයි. අපි ආරාධනා කර සිටිනවා අදත් සුදිල ගුවන්විදුලියේ වැඩසටහන් ශ්‍රවණය කරමින් රැඳී සිටින ලෙසට. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
2: සුදිල ගුවන්විදුලිය
3: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
4: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
3: සුදිල ගුවන්විදුලිය.

0: சுதிலே அன்விதுளிய සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මේ ඔබට සිහිපත් කරන්නේ අපගේ වැඩසටහන් පිළිබඳ විස්තරය. පෙරවරු 8ට ධර්මානුශාසනාව. පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා අපගේ සාමාන්‍ය වැඩසටහන් ගුවනට නැංවෙනවා. පස්වරු 2 සිට පස්වරු 4 දක්වා සුමියුරු මියුරු හින්දි ගීතාවලිය. පස්වරු 4 සිට පස්වරු 5 දක්වා සේවා පණිවිඩ හා බුදුබැති ගීත ජනප්‍රිය ගීත කිහිපයකට ඔබට සවන් දිය හැකියි. පස්වරු 5 සිට මතු දින ලෝ දිනන පුංචි යපි සුදුල ගුවන් උදුලියේ ළමා වැඩසටහන පස්වරු 5:55ට තෙරුවන් නමදිමු. පස්වරු 6:15ට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම විකාශය කරනවා. රාත්‍රී 8ට ඔබ වඩාත් ප්‍රිය කරන සුවිශේෂී වැඩසටහන සුභාවිත ගී රසවින්දිමු. රාත්‍රී 10 සිට සර්ව රාත්‍රී පාරිත්‍රාණ ධර්ම දේශනාව. පෙරවරු 5 සිට බුදුගුණ, දහංගුණ, සංඝගුණ, සෙත් කවි, ජයමංගල ගාථා ආදී ගුවනට නැංවෙනවා. පෙරවරු 6:40 සිට ඔබට දේශාභිමානී ගීත හා උදා ගී කිහිපයකට සවන් දිය හැකියි. මා ඒ සිහිපත් කළේ සුදුල ගුවන් විදුලියේ වැඩසටහන් විස්තරය පිළිබඳවයි.
1: සුදුල ගුවන් විදුලියේ

අහිංසක රෝගීන් හට අප උපස්ථාන කිරීමත් හැකිනම් ඔබේ රුධිරය පවා පරිත්‍යාගය කිරීමට පුළුවන්කමක් තිබේ නම් එය උතුම් මිනිස් ක්‍රියාවක්.

කරුණාව, දයාව, මෛත්‍රිය යන මේ උතුම් මිනිස් ගුණාංග තුලින් උන් හිටි තැන් අහිමිව අනාථ වූ සරණාගතයින් හට පිහිටවීමද

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

මල්වියන් ආදිය පූජා කිරීමෙන් ලැබෙන විපාක. පින්වතුනි, ඔබේ ජීවිතයෙන් ඔබ ලෝතුරා බුදුහාමුදුරුවන්ගේ ගුණ සිහිපත් කරලා මල් වලින් සකස් කරන විශේෂිතු මල් මාලා, මල් වියන්, මල් රේණු බුදුහාමුදුරුවන්ගේ නාමයට අපමණ පූජා කර නැති. අපි විමසමු, විමසා බලමු, අවබෝධ කරගමු ඒ උතුම් පූජාවක තිබෙන ආනිසංස සමුදාය කොපමණද කියලා. අතීතයේ විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ රේණු පූජක කියලා ඉතාම සීලවන්ත හාමුදුරන් වහන්සේ නමක් වැඩ සිටියා. එක දවසක් මේ හාමුදුරන් වහන්සේට සිතෙනවා, මේ සුවඳවත් මල් රේණු සකස් කරගෙන, විශේෂයෙන් නාමල් රේණු සකස් කරගෙන බුදු හාමුදුරුවන්ට පූජ කරන්න ඕන කියලා. එහෙම සිතන රේණු පූජක හාමුදුරුවෝ උන්වහන්සේගේ දෑතින්ම නාමල් රේණු සකස් කරගෙන පිරිසිදු කරලා විපස්සී බුදුරජාණන් වහන්සේට මහත් වූ ගෞරවයෙන් යුක්තව පූජා කරනවා. එතනදි පින්වතුනි, සිතේ මහා ප්‍රසන්න භාවයක් ඇති කරගෙන, සිතේ මහා සතුටක් ඇති කරගෙන උන්වහන්සේ ඒ උතුම් පූජාව සිද්ධ කළා. සඳහන් වෙනවා එහි ආනිසංස වශයෙන් ඒ පූජා කිරීමේ මහා පිණෙන් රේණු නම් සක්විති රජ බවට පත් වෙලා ඉපදෙන්නට වාසනාව ලැබුණ කියලා සංසාරේ. අවසානයේ නිවන් අවබෝධයේ දක්වාම ඒ මල් රේණු පූජා කිරීමේ මහා පින උපනිශ්‍රය වෙලා තිබෙනවා. ඒ වගේම තවත් ස්වාමින් වහන්සේ නමක් සිටියා, තිස්ස බුදුරජාණන් වහන්සේගේ කාලේ. මේ තිස්ස බුදුරජාණන් වහන්සේගේ කාලේ තිනසුලක කියන හාමුදුරුවෝ, තිනසුලක කියන ස්වාමින් වහන්සේ බෝලිද්ද මල් පුදා, ඉතාම ලස්සන මල් වර්ගයක් බෝලිද්ද මල් බුදුරජාණන් වහන්සේට, විපස්සී බුදුරජාණන් වහන්සේට පූජා කරලා මහා ආනිසංසයක් ලබාගෙන තිබෙනවා. 25 වතාවක් සද්දිවිඳු බවට පත් වෙලා ඉපදෙන්න වාසනාව ලැබිට තිබෙනවා. එවැගේම පින්වතුනි, 75 වතාවක් සක්විති රජ සම්පන්න බවට පත් වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. අවසානයේ කෙලෙසුන් නසා මහා නිවන් සම්පත් ලබා ගන්නට මහා පිටුවහලක් බවට පත් වුණා ඒ සුවඳ මල් වියන් පූජා කිරීමේ අනුභවයේ. ඔබේ ජීවිතේනුත් මේ ආදී වශයෙන් බොහෝ අවස්ථාවල මේ උතුම් පින්කම්වලට සහභාගී වෙලා ඇති. එහෙම නැත්නම් ඔබේ දායකත්වයේ ඇතුව ඔබ විසින්ම බුදුගුණ සිහිපත් කරලා මේ උතුම් පින්කම් සිදු කරලා ඇති. එනිසා ඔබ ඒ සිදු කරපු පින්කම පින්වතුනි සංසාරයට මහා බලයක්, මහා ශක්තියක් බවට පත් වෙනවා. සිත ශ්‍රේෂ්ඨ කරගෙන, සකස් කරගත් මනස පෙරටු කරගෙන

මාලිගාකන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමට සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනයකදීම පස්වරු හයට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනයකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු හයට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනයකදීම පස්වරු හයට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.

වහන්සේ වැඩ සලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පෞකිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇතිවෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරුකීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: සදහවත් පින්වතුනි, පින්වතියනි, සුතිල ගුවන්විදුලිය ඔබ වෙත ගෙන එනු ලබන ධර්මානුශාසනාවට අපි මෙතෙන් සිට සවන් යොමු කරමු.
2: පින්වතුනි, අද දවසේ අපි ඔබට ඉතාම වැදගත් ධර්ම කාරණා කීපයක් විස්තර කරමින් ඔබට තියෙන මේ ප්‍රශ්න විසඳෙන ආකාරයේ ධර්ම දේශනාවක් සිදු කරන්න. විශේෂයෙන්ම සියදිවින් හානි කර ගැනීම. අපිට වර්තමානයේ තුළ සමාජයේ තුළ නිරන්තරයෙන් දකින්න ලැබෙන දෙයක්. මේක රැල්ලක් වගේ යනවා ඊට පස්සේ. ඔබ දකින්න ඇති මීට අවුරුද්දකට දෙකකට වගේ පෙරත් අපි රට ගත්තාම සමහරු ඔන්න එක්ක මුහුදට පැනිනවා. ඊළඟට ලිදේ පනිනවා දරුවෝ එක්ක. දැන් මේවා සිදුවෙනකොට අපි දන්නවා අපේ සමහර මාධ්‍ය කිසිම මාධ්‍ය සදාචාරයක් නැතිව මේවා පෙන්වන මාධ්‍ය රැසක් තියෙන තරගෙට. ඔවුන්ට තියෙන තරගයක්. ඒ තුළ සමහර ටෙලිනාට්‍ය වගේ මේවා රඟ දක්වලා පෙන්නනවා. ප්‍රාවෝලේ ප්‍රශ්න අසරණකම කරගන්න දෙයක් නැතුව අඬාගෙන ගිහින් ලිඳට පනින ඒවා. එතකොට මේවා කීපයක් දකින්නකොට එවැනිම ප්‍රශ්නවලින් පීඩා විඳින බොහෝ දෙනෙකුට මනසට හැඟීමක් ඇති වෙනවා. අපිටත් දැන් තියෙන ඔය විසඳුම තමයි. අපිටත් අන්න අර වගේ විසඳුමක් තමයි තියෙන්නේ. ඒ වගේ ප්‍රශ්න ගෙවල්වල දරුවන්ගේ පවුල්වල ප්‍රශ්න ඇවිල්ලා මිනිස්සු අසරණ වෙනකොට අර රූපවාහිනියේ දැකපු දේ මතක් වෙනවා. ඒ නිසා රැල්ලක් වගේ යනවා. ඒ වගේ දේවල් අපි දැක්ක සමහරු බෙල්ල වැල දාගෙන ඔන්න මැරෙනවා. ඊට පස්සේ මාධ්‍යවලින් මේවා පෙන්නනවා, රඟපාල පෙන්නනවා. ඒ සිදුවීම තුළ තව බොහෝ පිරිසක් රැල්ලක් වගේ කීප දෙනෙකුට කාලයක් මේක පැතිරිලා යනවා. ඒ නිසා විශේෂයෙන් මේ සියදිවි හානි කර ගැනීම වගේ දේවල් මාධ්‍යවල වාර්තා කරද්දී අපි දකිනවා ලෝකෙ ගොඩක් දියුණු රටවල්වල එවැනි සිදුවීම් මාධ්‍යවල වාර්තා කරන්න දෙන්නේ නැහැ. ඒවා වාරණය කරලා තියෙනවා. ඒ නිසා මෙවැනි දේවල් තුළ සමහර කෙනෙක් හිතාගෙන ඉන්න පුළුවන් සියදිවි හානි කරගත්ත කෙනෙකුට මරණ මොහොතේ ධර්මයක් සිහි කරගෙන මැරුණොත් සුගතිය යන්න පුළුවන් නේද? ওই වගේ ප්‍රශ්න අපෙන් ගොඩක් අය අහනවා. සමහරු හිතනවා බුදුන් ඇඳලා බණ අහලා සුගතියේ හිත පිහිටවාගෙන මැරිලා සුගතියේ කෙලින්ම නිකන් දිව්‍ය ලෝකේ පහළ වෙන්න පුළුවන් කියලා හිතන අය ඉන්නවා. ඒක වැරදි දෘෂ්ටියක්. ඒක මිත්‍යා දෘෂ්ටියක්. ඒ නිසා අද මේ ධර්ම දේශනාව තුළ මේ සියදිවි හානි කර ගැනීම, ඒ තුළ මොන වගේ අකුසල සහගත සිතුවිලිද බලවත් වෙන්නේ, ධර්මයේ හිත පිහිටවාගෙන අපිට සුගතියේ හිත පිහිටවාගෙන මැරෙන්න පුළුවන්ද, මැරිලා දිව්‍ය ලෝක යන විදිහට සියදිවි හානි කරගන්න පුළුවන්ද, ඒ වගේ කාරණා අපි මේ ධර්ම දේශනාව තුළ සාකච්ඡා කරන්න බලමු. ඒ අතර ඔබට ධර්මයේ තියෙන සිදුවීමක් පැහැදිලි කරලා දෙන්න. මොකද මේවා ගොඩාක් දෙනෙක් වැරදියට අල්ල ගන්නවා. අල්ලගෙන හිතනවා ආ වක්කලි හාමුදුරුවන්ට පුළුවන් වුණා නම් සියදිවි හානි කරගෙන රහත් වෙන්න මටත් පුළුවන් කියලා හිතන්න පුළුවන්. එහෙනම් මේ ධර්මයේ තියෙන්නේ එහෙම හිතන්න පුළුවන්. එතකොට මේ තුල ඒ ස්වභාවය, ඒ හිතේ ස්වභාවය, ඒ මොහොතේ හිත මොන වගේ සමාපත්තියක් තුල පිහිටපු වෙලාවක්ද, ඒ දේවල් ඔබ තේරුම් ගන්න දක්ෂ වෙන්න ඕන. ඔබ දන්නවා වක්කලි හාමුදුරුවෝ ගැන, මේ වක්කලි කියන තරුණයා මේ බුද්ධ ශාසනය තුළ සද්ධාවෙන් පැවිදිවන්නන් අතර අග්‍රස්ථානය ලැබපු කෙනෙක්. එතකොට අපිට පේනවා එහෙමනම් සසර කල්ප ලක්ෂයක් පාරමී පුරලා තියෙනවා. 80 මහා ශ්‍රාවක තනතුරක් ලැබෙන්නේ කල්ප ලක්ෂයක් පාරමී පුරපු කෙනෙකුට. මේ වක්කලි හාමුදුරුවෝ සසර බොහෝ පින් කරලා පාරමී පුරපු මහා පින්වන්ත කෙනෙක්. දවසක් තරුණ වයසේ බුදුරජාණන් වහන්සේ මේ ගමට වැඩම කළ දහම් දෙසන බණහන්න ගියා පිරිසක් එක්ක. බුදුරජාණන් වහන්සේ දහම් දෙසනකොට උන්වහන්සේට තියෙන අෂ්ටාංග සමන්නාගත බ්‍රහ්මස්වරයා බොහෝම මිහිරි කටහඬක් තියෙන. ඒ බණ අහගෙන ඉන්න කෙනාගේ හිත වෙන අරමුණු ඔස්සේ දුවන්නේ නැහැ. නැකිතලා යන්න හිතෙන්නේ නැහැ. කනට නිකන් අපි සාමාන්‍ය උදාහරණයකට කියනවා මී පැණි වැක්කිරෙනවා වගේ. ඒ උදාහරණයක උපමාවකට කියනවා ඒ වගේ බණ අහගෙන ඉන්න කෙනාට හරි මිහිරි හිත පිහිටනවා. වචන පැටලෙන්නේ නැහැ, ගැළපීලා එනවා. අර්ථ වැටහෙනවා, ධර්මයේ වැටහෙනවා. දැන් වක්කලි මේ තරුණය තාම පැවිදි වෙලා නැහැ. බුදුහාමුදුරු බණ කියන රටාව. ඒ වගේ පිංගතුනි අපේ බුදුහාමුදුරු දහම් දේශනකොට උන්වහන්සේගේ සතර දළදාගින් සුදු බුදුරසක් විහිදෙනවා. මේ සුදු පාට බුද්ධ රශ්මිය සිරස වටා තුන් වළල්ලක් ප්‍රදක්ෂිනා වෙලා අහසට පැන නගිනවා. දහම් දේශනකොට සතර දළදාග විවර වෙද්දි සුදු බුදුරසක් විහිදෙනවා. ඒක බුදු කෙනෙකුට පවතින ආශ්චර්ය දෙයක්. ඊළඟට බුදුහාමුදුරන්ගේ රූපේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇති බොහොම ලස්සන රූපයක් බුදුහාමුදුරන්ට පිහිටලා තියෙනවා සසර පිනට. මේ වක්කලී තරුණිය බලාගෙන හිටිය හරි ලස්සන කෙනෙක්, පුතුම ලස්සන මිහිරි කටහඬක්, දහම් දේශනකොට සුදු බුදුරසක් විහිදෙනවා. උන්වහන්සේගේ ඉරියාව හරි සාන්තයි, මහා පුරුෂ ලක්ෂණවල ස්වභාවය, උන්වහන්සේගේ ලස්සන මේවා දැකලා අනේ මමත් උන්වහන්සේ ළඟ පැවිදි වෙනවා කියලා හිතුවා. දැන් මේ නිවන් දකින්න අදහස තාම නැහැ. බුදුහාමුදුරන්ගේ රූපය ගැන ලස්සන දැකලා තමයි උන්වහන්සේ ළඟ පැවිදි වෙන්න හිතුවේ. බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණා. දැන් පැවිදි වෙලා බුදුරජාණන් වහන්සේ දහම් දේශන තැන ඉදිරියේම වාඩි වෙනවා. දැන් මේ ධර්මය අවබෝධ කරගන්න තාම අදහසක් නැහැ. බුදුහාමුදුරෝ දහම් දේශන ඉරියව් බලාගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ රූපේට ඇලුම් කරා, හරීම ලස්සන රූපයක් තියෙන කෙනෙක් කියලා. ඒ දිහා ආසාවෙන් බලාගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ යම් තැනකට වඩිනවා නම් වක්කලි හාමුදුරුවෝත් ඒ පිරිසත් එක්ක එනවා. බුදුරජාණන් වහන්සේගේ ඉරියව් උන්වහන්සේ සිරිපා තබන ආකාරය උන්වහන්සේ දිහාම බලාගෙන මම බුදුහාමුදුරුවෝ ළඟින්ම ඉන්නවා කියලා බුදුහාමුදුරුවෝ පේන මානෙම නිතර ඉන්න උත්සාහ කරා. ඔහොම කාලයක් ඉන්න ඇත්ති. ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය ගිජ්ජකූට පර්වතේ. ඒ අසලම තවත් පර්වතයක බුදුහාමුදුරන්ගේ ගන්ධකුටි ඈතින් පේන තැනක තමයි ගල්ලෙනක මේ වක්කලි හාමුදුරුවෝ හිටියේ. ඉතින් කාලයක් යනකොට ඉතින් උන්වහන්සේටත් අසනීප වුණා. බොහෝම අමාරු වුණා, මාරාන්තික වේදනාවක් ඇති වුණා. හැබැයි මතක තියාගන්න වක්කලි හාමුදුරුවෝ බොහොම සිල්වත් කෙනෙක්, හොඳට හිත වඩන කෙනෙක්, හොඳට සමාධිය වඩන කෙනෙක්, හොඳට ධර්මාවබෝධයේ දැන් කාලයක් යනකොට කය ගැන අනිත්‍ය වශයෙන් බුදුහාඳුරගේ බණහල සිහි කරන. ඉතින් ඔය අතරේ වක්කලි හාමුදුරන්ට හොඳටම ලෙඩ වුණා. නැගිට ගන්නවත් බැඳේ. හොඳටම අමාරුයි. එදා වක්කලි හාමුදුරන්ට දැන් දවස් ගාන දැන් ලෙඩ වුණාට පස්සේ වෙනද වගේ නෙමෙයි බුදුහාඳුරු දැන් බලන්න යන්න බෑ. නැගිට ගන්නත් බෑ. ස්වාමීන් වහන්සේලා දෙනමකට කතා කරලා කිව්වා අනේ ආයිස්මතුනි ඔබ වහන්සේලා දෙන්නම ඉක්මනින් බුදුහාමුදුරු මුණ ගැහෙන්න යන්න. ගිහින් තථාගතයන් වහන්සේට මගේ වචනෙන් වන්දනා කරන්න, මේ වන්දනා කරන්නේ වක්කලි භික්ෂු වෙනුවෙන් කියලා මගේ වචනෙන් වදින්න. බුදුරජාණන් වහන්සේට මාව බලන්න වඩින්න කියලා ආරාධනයක් කරන්න. වක්කලීට බොහොම අමාරුයි, අසාධ්‍යයි, මට නැකිට ගන්නවත් බෑ. තථාගතයන් වහන්සේට පුළුවන් නම් මාව බලන්න ඉන්න කියලා කියන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ ඒ පණවිඩේ ලැබුණට පස්සේ වක්කලි හාමුදුරුව හිටියේ ගල්ලෙනට වඩිනවා. දැන් වක්කලි හාමුදුරන්ට ඈතින් පේනවා බුදුහාමුදුරුව වඩිනවා. අර ගිලන් ඇඳේ ඉඳලා බිමට බහින්න හදනවා බුදුහාමුදුරුව ඈතදීම වදාලා, "හා හා වක්කලි ඔහොම ඉන්න. ඔබ ගිලන් කෙනෙක්. තථාගතයන් වහන්සේට මේ ආසන තියෙනවා. ඔබ ඔහොම ඉන්න" කියුව. බුදුරජාණන් වහන්සේ ඒ ඇඳ ළඟටම වැඩම කරලා ආසනයක වැඩ හිටියා. අහනවා වක්කලි කොහොමද ඉස්සල්ලා ඇහුව ලෙඩේ ගැන. අපි ලෙඩේ බලන්න ගියාම අහනවනේ බුදුහාමුදුර අහනවා මේ කොහොමද වක්කලි ඔබේ වේදනාවල් එන්නේ නඩු වෙනවද වැඩි වෙනවද ඉවසන්න පුළුවන්ද දරුණුද ඔබට දරා ගන්න පුළුවන්ද? ඉතින් වක්කලි හාමුදුරුව අසනීප ගැන කිව්වා. ඒ රෝගේ එන්නේ එන්න වැඩි වෙනවා. බොහොම අමාරුයි සාමීනි, මගේ රෝගේ නම් අඩුවක් නම් නැහැ කිව්වා. ඊළඟට බුදුහාමුදුර අහනවා වක්කලි ඔබට කායික වේදනාවට අමතරව හිතේ දුකක් තියෙනවද? අනේ ස්වාමීනි ඒක තමයි කියවා තියෙන ලොකුම දුක. ඒ මොකද්ද? වක්කලි ඔබට සීල ගැන ප්‍රශ්නයක්ද? අනේ ස්වාමීනි මට සීල ගැන ප්‍රශ්නයක් නෑ කියව. මං හොඳට සීල රකින්න කෙනෙක්. අන්න එහෙනම් පේනවා වක්කලි හාඳුර හොඳ සිල්වන්තයි. එහෙනම් වක්කලි ඔබට සමාධිය ගැන සමාධි දැන් සමහර ඉන්න භාවනා කරලා දැන් භාවනා වැඩෙන්නේ. ඔන්න දුකෙන් ඉන්නවා. වක්කලි ඔබට එහෙම ප්‍රශ්නයක්. අනේ ස්වාමීනි මට එහෙම ප්‍රශ්නෙකුත් නෑ කිය. එහෙනම් ඔබට ප්‍රඥාව ගැන අනේ ස්වාමීනි මට එහෙම ධර්මී ගැන දෙයක් නෙමෙයි. මං ඉස්සර බුදුරජාණන් වහන්සේව බලාගෙන ඉන්නවා. දහම් දිසන හැටි බලන්න එනවා. දවසකට දෙතුන් අතාවත් තථාගතයන් වහන්සේ දිහා මගේ ඇස් දෙකෙන් දකිනවා. බුදුහාමුදුරන්ගේ ඇස් දෙකෙන් දකින්න විදිහක් නැතුව දුකෙන් ඉන්නවා කියන. අන්න එතනදී බුදුරජාණන් වහන්සේ වදාලා ඔබ දන්න ඔය වචනේ. කින්තේ වක්කලි ඉමිනා පූති කායන දිත්තේ. වක්කලි මේ කුණු ශරීරය දිහා බලන් ඉඳලා නුඹට තියෙන ප්‍රයෝජනේ මොකක්ද? අන්න වක්කලීට දහම් ඇස පහළ වෙන්න නුවණ පහළ වෙන්න බුදුරජාණන් වහන්සේ ගුරුසු විදිහට මහනවා. වක්කලී මේ කුණු ශරීරය දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් යුක්ත බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුර ගැන බුදුමුවින්ම දේශනා කරා. වක්කලී මේ කුණු ශරීරය දිහා බලාගෙන ඉඳලා ඔබට ලැබෙන ප්‍රයෝජනේ මොකද්ද? වක්කලී ඔබට මාව දකින්න ඕන නම් ඇස් දෙකෙන් නෙමෙයි කියලා බලන්න තියෙන්නේ. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. ඔබ ධර්මයේ දකින්න. ඒ ධර්මයෙන් ඔබට මාව පේනවා. ඔබ ධර්මයේ දැනගත්ත කෙනාට ධර්මයෙන් බුදුහාමුදුරංග දකින්න පුළුවන්. වක්කලි යමෙක් කියනවා නම් මාව දැක්කා කියලා එයා ධර්මයෙන්මයි මාව දකින්නේ. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යෝ මං පස්සති සෝ ධම්මං පස්සති. එයා ධර්මයෙන්මයි මාව දකින්නේ. බුදුරජාණන් වහන්සේ වක්කලි හාමුදුරන්ට බොහොම ගැඹුරින් ධර්ම දේශනා කරා. වක්කලි මේ ඇස අනිත්‍යයි කියලා සිහි කරා. මේ කන නාසය දිවකය මනස ආයතන හය අනිත්‍යයි කියලා සිහි කරා. රූප වේදනා සංඥා සංඛාර විඥාන අනිත්‍යයි කියලා සිහි කරා. දැන් ඔබ මේ ධර්ම කරුණ ටික තේරුම් ගන්න ඕන. එහෙම නැතුව වක්කලි හාමුදුරන්ගේ අර සියදිවි හානි කරගත්ත කතාව විතරක් ඇල්ලුවොත් ඔබට ඔතනින් වරදිනවා. බුදුරජාණන් වහන්සේ වක්කලි හාමුදුරන්ට මේ ගාම්භීර ධර්මයක් කීවා. මේ ඇස කන නාසය දිවකය මනස පංච උපාදානස්කන්ධේ, ඒ පංච උපාදානස්කන්ධේ තුල හටගන්න පටිච්ච සමුප්පාදේ, ඒවේ අනිත්‍ය දුක්ඛ අනාත්ම. වක්කලි මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන තමා තුල තිබුණත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. තමාගෙන් බාහිර තිබුණත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. හීන ස්වභාවයෙන් තිබුණත් ප්‍රනීත සම්මත ලෝකික පහළ වෙලා තිබුණත් පංච උපාදානස්කන්ධය අනිත්‍යයි දුකයි අනාත්මයි. ඔය විදිහට ගාම්භීර 11 ආකාරයකට විදර්ශනා වඩන ක්‍රමය. ඒකට අපි කියනවා සබ්බ ලෝකේ අනිරත සංඥා. මෙන්න මේ විදිහට ඔබ පංච උපාදානස්කන්ධ ගැන හිත පිහිටවාගෙන විදර්ශනා වඩන්න කියලා බුදුහාමුදුරේ ධර්මී කිව්වා. මේ වක්කලි හාමුදුර වැදගෙන අහගෙන හිටියා. ඔය බණ ටික කියලා බුදුරජාණන් වහන්සේ ආපහු වැඩියා. දැන් වක්කලි හාමුදුරුව පහවදා දැන් අර ගිලන් ඇඳීම නැකිට ගන්නවත් බැ. වේදනාව එන්න එන්න වැඩි වෙනවා. වක්කලි හාමුදුරුවන්ගේ හිත අර වේදනාව ගැන හිතන්නේ නැතුව වක්කලි හාමුදුරුව සිහි කරන්නේ ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි, කය අනිත්‍යයි, මනස අනිත්‍යයි, ආයතන හය තුල හටගන්න පංච උපාදානස්කන්ධය අනිත්‍යයි. ඔය විදිහට ගැඹුරින් සිහි කර පුදුම වීරියක් දැන් වක්කලි හාමුදුරුවෝ කල්පනා කරා මම හිත අරමුණින් පිට දුවන්න දෙන්නේ නැහැ. මොනතරම් වේදනාවක් ආවත් මං ධර්ම මානසිකාරයේම හිත පිහිටන. එහෙම හිත වඩාගෙන යනකොට වක්කලි හාමුදුරන්ට නිරෝධ සංඥාව අරමුණු වෙනවා. නිවන අරමුණු වෙනවා. නිරෝධ සංඥාවේ හිත පිහිටන. මතක තියාගන්න පුතජන කෙනෙකුට නිරෝධ සංඥාව අරමුණු වෙන්නේ නැහැ. එහෙමනම් වක්කලි හාමුදුරුවෝ මාර්ගඵල තුල ඉඳලා තියෙනවා. නිරෝධ සංඥා, විරාග සංඥා කියලා දස සංඥා අතර විස්තර කරනවා. නිරෝධ සංඥා නිවන හිත පිහිටවන ක්‍රමයක්. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදී පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං කියලා නිවන ස්වභාවය අරමුණු වෙන. අර කායික වේදනාව තුල නිවන අරමුණු කරගෙන පුදුම වීරියක් වඩන. එදා රාත්‍රී දේවතාවරු දෙන්නෙක් බුදුරජාණන් වහන්සේ වැඩහිටි ගිජ්ජකූට පර්වතය. බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්න ඇවිල්ලා දෙවිවරු දෙන්නේ එක දෙවි කෙනෙක් බුදුහාඳුරන්ට වන්දනා කරලා කියනවා, සාමීනී භාග්‍යවතුන් වහන්සේ වක්කලි භික්ෂුව ධර්මය අවබෝධ කරන්න අප්‍රමාණ වීරියක් වඩනවා කියලා. අනිත් දේවතාව කියනවා, සාමීනී භාග්‍යවතුන් වහන්සේ වක්කලි භික්ෂුව නම් ධර්මය අවබෝධ නොකර ලාමක මරණයකට නම් පත් වෙන්නේ නෑමයි කියලා කිව්වා. දැන් මේ කියන්නේ දෙවිවරු දෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ දේවතාවරු දෙන්නගේම කතාව අනුමත කරලා දැන් පසුවදා බුදුහාමුදුරුවෝ එක්ක ධර්ම සාකච්ඡා කරලා අර දෙවිවරු දෙන්න අතු රාත්‍රී වන්දනා කරලා කියා. පසුවදා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා දෙනමකට පණවිඩයක් කිව්වා. මහණෙනි, නුඹලා අන්න අර අසවල් කඳු මුදුනේ ගන්ධ කුටිය පේන අර කඳ මුදුනේ වක්කලි භික්ෂුව බොහෝම ගිලන් වෙලා රෝගාතුර වැඩ ඉන්නවා. උන්වහන්සේට ගිහිල්ලා මෙන්න මේ පණවිඩේ කියන්න, බුදුහාමුදුරන්ගේ වචනෙන් කියන්න කිව්වා. ඊයේ රාත්‍රී තථාගතයන් වහන්සේ මුණ ගැහෙන දේවතාවරු දෙන්නෙක් ආවා. එක දෙවි කෙනෙක් වක්කලි භික්ෂුව ධර්මාවබෝධ කරන්න අප්‍රමාණ උත්සාහයක් ගන්නවා කියලා බුදුහාමුදුරු ඉදිරියේ කියා හිටියා. අනෙක් දේවතාවත් වක්කලි භික්ෂුව ඒ කාන්තෙන් ධර්මය අවබෝධ කරගන්නවා මයි කියලා ඒ දේවතාවත් බුදුහාමුදුරු ඉදිරියේ කියා හිටියා. ඒ දෙවිවරු දෙන්නගේ පණවිඩය බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කියපු කාරණේ වක්කලි භික්ෂුවට කියන්න. ඒ වගේම බුදුහාමුදුරුවන්ගේ පණවිඩයක් හැටියට වක්කලි භික්ෂුවට කියන, වක්කලි ඔබට ලාමක මරණයක් නම් උරුම වෙන්නේ නැහැ. ඔබ ඒ කාන්තෙන් ධර්මය අවබෝධ කරගන්නවා මයි කියලා බුදුරජාණන් වහන්සේ මේ වචනේ කිව්වා කියලා වක්කලි හාමුදුරන්ට පණවිඩය කියන්න කිව්වා. දැන් ඔන්න සාමීන් වහන්සේලා දෙනම අර කන්ද මුදුනට ගිහිල්ලා උන්වහන්සේ දැන් ලෙඩ වෙලා ඉන්න ගල්ලෙනට වැඩිය වැඩම කළා කියලා මේ වක්කලි, අපි මේ ආවේ බුදුහාඳුරන්ගේ තථාගතයන් වහන්සේගේ පණවිඩයකට. දැන් මරණාසන්න හොඳටම අමාරුයි. වක්කලි හාඳුරු කියන, අනේ මාව මේ ඇඳ උඩ නම් මට බෑ කියලා බුදුහාඳුරන්ගේ බුද්ධ වචනයක් අහන්න, මාව උස්සල බිමින් තියන්න කියලා. ඉතින් අර ස්වාමීන් වහන්සේලා දෙනම වක්කලි ස්වාමීන් වහන්සේ ගිලන් ඇඳෙම අමාරුවෙන් උස්සල බිමින් වාඩි කෙරෙව්. වැඳගත්තා. වැඳගෙන කිව්වා, අනේ මට දැන් කියන්න කියලා. ඊට පස්සේ කිව්වා, ඊයේ රාත්‍රී දෙවිවරු දෙන්නෙක් තථාගතයන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා එක දේවතාවෙක් මෙහෙම පණවිඩයක් කිව්වා, වක්කලි භික්ෂුව ධර්ම අවබෝධයට අප්‍රමාණ වීරියක් වඩනවා. අනෙක් දේවතාවා මේ විදිහට ප්‍රකාශ කරා, වක්කලි භික්ෂුව ඒ කාන්තෙන් ධර්මය අවබෝධ කරගන්නවාමයි. වක්කලි බුදුහාමුදුරුව තථාගතයන් වහන්සේගේ බුද්ධ වචනින්ම වක්කලීට මේ දේ කියන්න කිව්වා. වක්කලි, නුඹට ලාමක මරණයක් නම් අත් වෙන්නේ නැහැ. නුඹ ඒ කාන්තෙන් ධර්මය අවබෝධ කරනවා. නුඹ වීරිය වඩන්න, ධර්මයම සිහි කරන්න කියලා බුදුහාමුදුරුව කිව්වා. දැන් ඔය පණවිඩ දෙක කියලා ගියාට පස්සේ වක්කලි හාමුදුරුව අර ඇඳේ වාඩි වෙලා ඇල වෙලා දැන් හොඳටම වේදනාව, මරණාසන්නව අර වේදනාව එන්න එන්න වැඩි වෙනවා. උන්වහන්සේ ඒ වේදනාව යටපත් කරගෙන පංච උපාදානස්කන්ධය අනිත්‍ය සිහි කරන විදර්ශනා වඩන. ඒ පංච උපාදානස්කන්ධය 11 ආකාරයකට අනිත්‍ය වශයෙන් වඩන. එහෙම වඩනකොට නිරෝධ සංඥාව හිත පිහිට නිවන අරමුණු වෙනවා. ආයමත් වේදනාව එනකොට වේදනාවට හිත යනවා. ආයමත් නිවන අරමුණු වෙනවා. වක්කලි හාඳුරු මුළු ශරීරයම අනිත්‍ය වශයෙන් මෙනෙහි කරලා පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් සිහි කරලා නිරෝධ සංඥාවේ හිත පිහිටවාගෙන දැලිපිහිය තිබුණා ඒ ළඟට. උන්වහන්සේ දැලිපිහිය අරගෙන බෙල්ලට තියාගෙන නිරෝධ සංඥාව අරමුණු කරලා අර දැලිපිහියෙන් බෙල්ල කපාගත්තා. දැන් මේ සිදුවීම මේ බුද්ධ ශාසනයේ ඔය වගේ සිදුවීම් ගොඩක් නැහැ. ඒ නිසා මේ ආදර්ශයට ගන්න තියෙන සිදුවීම් නෙමෙයි. එතකොට මොකද මම මේ කතාව ඔබට කිව්වේ, මේවා කෙනෙක් තමන්ගේ ජීවිතය හානි කරගන්න මොකක් හරි කරුණකට කරුණු එකතු කරනකොට මේ දේශනාවල තියෙන ඒවා තමන්ගේ වාසියට ගන්නවා. වක්කලි හාඳුනන්න පුළුවන් නම් මට බැරි මොකද? මටත් පුළුවන් කියලා හිතන. දැන් එදා බුදුරජාණන් භික්ෂුන් වහන්සේලා කීප නමක් ඇවිල්ලා බැලුවා වක්කලි හාඳුරෝ එහෙම අපවත් වෙලා දැලිපියෙන් බෙල්ල කපාගෙන. දැන් මේ පණවිඩේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කිව්වා, කියලා භික්ෂූන් වහන්සේලාත් එක්ක බුදු හාමුදුරුව වඩිනා වක්කලි භික්ෂුව හිටපු ගල්ලෙනට වැඩි. වක්කලි භික්ෂුවගේ බෙල්ල අර දැලිපිහෙන් කැපිලා එහෙම පැත්තකට වෙන් වෙලා. භික්ෂූන් වහන්සේලා එතනට ඇවිල්ලා බුදු හාමුදුරුව කියනවා, මහණෙනි ඉක්මනට චෛත්‍යයක් කරවන්න, මේ දේහය ආදාහනය කරලා ඒ ලැබෙන ධාතුන් වහන්සේලා තැන්පත් කළ චෛත්‍යයක් කරවන්න. වක්කලී භික්ෂුවට ලාමක මරණයක් නැහැ. ඒ වෙලාවේ කළු පාට වලාකුලක් වගේ හැඩයකින් වලාකුලක් එහාට මෙහාට යනවා. ඇත්තට වලාකුලක් නෙමෙයි, වලාකුළු යන්නේ එක විදිහකටනේ. මේක නිකන් එහාට මෙහාට දුමාරයක් වගේ වලාකුලක් වගේ යනවා. භික්ෂුන් වහන්සේලා දැකලා බුදුහාමුදුරන්ට පෙන්නනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අර අමුතු ජාතිය වලාකුලක් වගේ කළු පාට දුමාරයක් යනවා කිව්ව අහසේ. බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි ඔය වලාකුලක් නෙමෙයි, ඔය පාපී මාරයා. වක්කලි භික්ෂුවගේ විඥානේ කොහෙද පිහිටියේ කියලා වක්කලි භික්ෂුව ඉපදිච්ච තැන හොයනවා කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි වක්කලි භික්ෂුව නොපිහිටි විඥානයක් ඇතුව පිරිනිවන් පෑවා කියලා. එතකොට මේ සිදුවීමේ එතකොට නිරෝධ සංඥාව, විරාග සංඥාව නිවන අරමුණු කරලා ඒ නිවන අරමුණු කරන්න පුළුවන් සෝවාන් ආදී ඉහළ මාර්ගඵලයක් ලැබපු කෙනෙකුට විතරයි. එතකොට ඒක ගැඹුරින් භාවනාව ඉගෙන ගන්න කෙනෙකුට පංච උපාදානස්කන්ධය ගැන හොඳට විදර්ශනා වඩලා නිවන අරමුණු කරන එක මේ පෘථග්ජනයෙකුට පෘථග්ජන මට්ටමක කරන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. එතකොට වක්කලි හාමුදුරුව අර වේදනාව වැඩිම තැන උන්වහන්සේ මරණාසන්න මොහොතේ ධර්මයේම හිත පිහිටවාගෙන අර වේදනාවට හිත යටපත් වෙන්න ඉඩ නොදී නිවන අරමුණු කරලා නිරෝධ සංඥාව හිත පිහිටවාගෙන ඒ සියදිවි හානි කරගත්ත සිදුවීම. හැබැයි උන්වහන්සේ එතන පිරිනිවන් පා. එතකොට මේ සිදුවීම අපිට වර්තමානෙවත් කාටවත් ඔබටවත් මටවත් අපි කාටවත් කෙනෙකුට මේ බණ ඇහුවා කියලා පින්කම් කරා කියලා බුදුන් ඇන්දා කියලා ප්‍රශ්නයක් ඇති වෙච්ච වෙලාවේ ඒව ගලපන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒ නිසා හොඳට මතක තියාගන්න. මොකද අපි දැන් ඇත්තටම අපි භාවනා කරන කාලේ, පැවිදි වෙන්න උත්සාහ කරන කාලේ, මම පවා ගොඩාක් පැවිදි වෙන්න උත්සාහ කරද්දී අපිට ගොඩාක් කරදර. අපේ ගෙවල් වල ඥාතීන් දෙමව්පිය පවා පැවිදි වෙන්න ඉඩ නොදී පැවිදි වෙන්න නම් ඉඩ දෙන්නේ නැහැ කියලා මැරුණා. එතකොට ඒ වගේ අවසානයේ අපි යන්නේ යන තැන ගොඩාක් තැන් වලින් දෙමව්පිය අවසරයක් නැතුව පැවිදි කරන්න බෑ කියලා අපි වාපව ඇරියා. අවසානයේ ඔහොම කාලයක් ඉඳලා ආරන්නේ ගාන ඉඳලා භාවනා කළ කැලෑවල් වල ඉඳන් හිටියා. කාලයක් ඉන්නකොට මටත් හිතුණා හොඳට භාවනා කරලා සුගතියේ හිත පිහිටවාගෙන දිව්‍ය ලෝකික හිත පිහිටවාගෙන මැරෙන්න පුළුවන් සුගතිය යන්න කියලා. එතකොට එහෙම හිතනකොට අපිටත් ගැළපිලා එනවා පුළුවන්නේ. මෙහෙම සුගතියේ හිත පිහිටවලා දිව්‍ය ලෝකික හිත පිහිටවලා දැන් මගේ තුල හොඳ ශ්‍රද්ධාවක් තියෙනවා, මං හොඳට සිල් රකින්න කෙනෙක්, මං හොඳට පිං කරන කෙනෙක්, මං මේ වගේ ධර්මයේ දියුණු කරන කෙනෙක්. එතකොට මට මේ උපදින්න ආසාවක් නැහැ. මම මේ වෙන තණ්හාවකින් කරන දෙයක් නෙමෙයි. මට කල්යාණ මිත්‍ර ආශ්‍රයය ඕනේ. මට සුගතියක ඔය වගේ ගැළපිලා එනවා. මතක තියාගන්න, ඒක මිත්‍යා දෘෂ්ටිය. ඒක මෝඩ අදහසක්. කාලයක් යනකොට ධර්මයේ ඉගෙන ගන්නකොට අපිට තේරෙනවා ඒ කාලේ මහ මේ පහළ වෙච්ච අදහස් මොනතරම් අනුවණ අදහස්ද කියලා. ඒ ධර්මයේ නොදන්න කාලේ. හැබැයි අපි කාලයක් ධර්මයේ ඉගෙන ගන්නකොට මේ හිතේ ස්වභාවය තේරුම් ගන්නකොට හිතට එන සිතුවිලි වල ස්වභාවය, මේ තණ්හාව ක්‍රියාත්මක වෙන ආකාරي තේරුම් ගන්නකොට අපිට පේනවා කිසිම විදිහකින් ද්වේෂ සහගත සිතුවිල්ලක් බලවත් නොවි පෘථග්ජන කෙනෙකුට සියදිවි හානි කරගන්න පුළුවන් කමක් නැහැ. මතක තියාගන්න, සියදිවි හානි කරගන්න මොහොතේ ද්වේෂය බලවත් වෙනවාමයි. ඒ ද්වේෂය එක එක ස්වරූපෙන් බලවත් වෙනවා. දැන් ඔබ දන්නවා සමහර අය අපි නිකන් වර්තමාන සමහර සිදුවීම් ඔබ හිතා ගන්නකො, ඇතැම් මහා ධනවතු ලෝකේ අපි ගත්තොත් අපි ලංකාව පැත්තක තියලා ඔබ ලෝකේ ගැන හිතන්න, ලෝකේ බොහොම ධනවත් පුද්ගලයෝ මිලියනපතියන් බිලියනපතියන් සියදිවි හානි කරගත සිදුවීම් තියෙන මානසික පීඩනේ සමහර ලාවට ඇති වෙන ප්‍රශ්න, රස්සාවල ප්‍රශ්න, එක්ක දරුවන්ගේ ප්‍රශ්න, ඒ වගේ දේවල් ගෙවල් වල ප්‍රශ්න දරාගන්න බැරුව සමහරලාවට හිතනවා දැම් මට ඉඳල වැඩක් නෑ. ඊළඟට සමහරයි ලෙඩ රෝග නිසා. අපි ඉතම සමහර කෙනෙකුට තියෙනවා හොඳ කරගන්න බැරි ලෙඩක්. වෛද්‍යවරු කියනවා ඔයාට මේ රෝගේ ඔපරේෂන් එකක් කරන්න වෙයි. ඊට පස්සේ අපිට සහතික වෙන්න පුළුවන් සමහර ඔපරේෂන් වලදී වෛද්‍යවරු කියනවා මේක 50ට 50 තමයි මේ විශ්වාස කරන්න පුළුවන්. අපිට විශ්වාස කරන්න බෑ මේක සාර්ථක වෙන්න ඉඩ කඩ තියෙන්නේ 50%. ඔපරේෂන් එක වැරදුනොත් ජීවිත කාලෙම එක්තැන් වෙලා ඉන්න වෙනවා. අන්න බයක් ඇති වෙනවා. අනේ මට නම් ඔහොම දුක් විඳින්න බෑ. එහෙම එක තැන මල මුට්ට කරගෙන දුක් විඳගෙන මට ওই දුක විඳින්න බෑ කියලා. අන්න තමන්ට තමන්ගේ කය ගැන ඇති වෙනවා බයක්. බය ඇති වෙන්නේ ද්වේෂයත් එක්ක. මතක තියාගන්න මේ රාග ද්වේෂ මෝහ කියන මේ ක්ලේශ ධර්මයන් තමයි හිතේ වැහිලා තියෙන්නේ. ධර්මය අවබෝධ වෙන තෙක්ම කෙලෙසුන්ගෙන් මිදෙන තෙක්ම ඔබේ විඥානේ පවතින්නේ ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල මූලයන් තුල. ඒ අකුසල මූලයන් තුල පිහිටපු හිත ඒ විඥානය හැම වෙලාවෙම අකුසලයක් තුලටම තමයි යදෙන්නේ. එතකොට එවැනි මොහතක හිතනවා මට මෙහෙම දුක් විඳින්න ඕනේ නැහැ. සමහර වෙලාවට අපි හිතමු බණ අහන කෙනෙක්. එයා ධර්මයෙන් ගලපලා බලනවා. සමහර අය හිතනවා මෙහෙම මට දැන් මේ ශරීරය ගැන ඇල්මක් නැහැ, ආසාවක් නැහැ. අපි කොහොමත් මැරෙනවනේ. මේ කුණු ශරීරයක් මට පවත්වන්න ඕනේ නැහැ. ඒ නිසා මං සීදි විහානි කරගන්නවා. එතකොට දැන් බලන්න අර අහපු බණ, අහපු ධර්මය තමන්ගේ වාසියට ගලපගත්තා. ඒක ධර්මයේ නෙමෙයි. ඒ නිසා සියදිවි හානි කර ගැනීම තුල බොහෝ වෙලාවට බලවත් වෙන්නේ ද්වේෂය. අන්න ඒකයි සුගතියක ආගන්න අමාරු. මේ සියදිවි හානි කර ගන්න කෙනෙකුට මරණ මංචකේ ද්වේෂසිත බලවත් වෙලාමයි මැරෙන්නේ. කද අපිට අපේ වේදනාවත් එක්ක උපදින්නේ පටිග නිමිත්. ඔබ මතක තියාගන්න අපිට ඇති වෙනවා සැප විඳීම. සැප විඳීමත් එක්ක රාගානුසය මතුවෙලායි. ඒකට ඇලීම ආසාව ඇති වෙනවා. ඒ සැප විඳීම පවත්වන්න කැමති. ඊළඟට අපිට ඇති වෙනවා දුක් විඳීම. කායික වේවා මානසික වේවා දුක් විඳීමක් උපදින. ඒ දුක් විඳීමත් එක්ක මතුවෙන්නේ පටිගානුසය. අපේ හිතේ තියෙන අනුසය ධර්ම. හිත ඇතුලේ යටපත් වෙලා තැම්පත් වෙලා තියෙන අනුසය ධර්ම. ඒ අනුසය ධර්මත් එක්ක මතුවෙන්නේ පටිගානුසය ගැටීම. අනිත් වෙලාවට තියෙන අවිජ්ජානුසය අවිද්‍යාව මෝහේ මුලාව. ඒ නිසා සමහරව සියදිවි හානි කරගන්නවා මෝහේ මත මුලාව මත. ඔබ හිතන්න දැන් සමහර ඉන්න පුළුවන් ලෝකේ සමහර සිදුවී කෙනෙක්ව මෝහේ මුලා කරන. එවැනි මුලා කරලා කෙනෙක්ව මේ විදියට කියන්න පුළුවන් මේ විදියේ චන්ද්‍රග්‍රහණයක් එනවා. ඒ චන්ද්‍රග්‍රහණය එන වෙලාවේ සියදිවි හානි කරගත්තොත් හැමෝම දිව්‍ය ලෝකෙට යනවා. එතකොට ඔය වගේ මිනිස්සු මුලා කරපු සමහර රටවල් වල පුද්ගලයෝ ගැන ඔබ අහලා ඇති. එතකොට ඔය සොක්කෝ අසහරා කියලා හිටියා ඔය මතක ඇති ජපානි පුද්ගලයෙක්. ඔහු දහස් ගාණක් තමන්ගේ අනුගාමිකයෝ එක්ක ගෑස් එකක් භාවිතා කරලා විශාල පිරිසක් එක්ක මරාගෙන මැරුණා. එතකොට ඒකට සුව කැමැත්තෙන් අනුගාමිකයෝ ඒතන මෝහේ මුලා කරලා නොමග යවලා ඒ වගේ මනස හදනවා. මේ විදිහට මැරුණොත් සුගතිය යන්න පුළුවන්. මෙන්න මෙහෙම ක්‍රමයක් තියෙනවා කියලා කෙනෙක්ගේ මනස මුලා කරනවා. එතකොට එතන බලවත් වෙන්නේ මෝහේ. ඒ මෝහේ මත කෙනෙක්ව මුලා කරන්න පුළුවන්. දැන් ඔබ හිතන්න ඔය මරාගෙන මැරෙන්න කෙනෙක්ගේ මනස හදන්නේ මෝහයක් මත. එතන බලවත් කරන්නේ ද්වේෂයෙන් හිත හදලා මෝහේ තුල යාගේ හිත පිහිටවනවා. ඔබට මේ විදිහට මරාගෙන මැරුණොත් දෙවියන් ළඟට යන්න පුළුවන්. ඔබේ ආගමට විරුද්ධ, ඔබේ ආගමේ විරුද්ධවාදීන් ඔබ මරන්නවා, මරාගෙන මැරෙනවා කියන්නේ ඔබ දෙවියන්ගේ ප්‍රශංසාවට ලක් වෙනවා. ඒ තුල ඔබ දෙවියන් ළඟට යනවා කියලා මෝහෙන් මුලා කරන. එතකොට එක්ක රාග, එක්ක ද්වේෂ, එක්ක මෝහ. එයා මෝහෙන් මුලා වෙලා හිතනවා. එයා ඒ නිසා තමයි අපි දකින්නවා දැන් සමහර මරාගෙන මැරෙන ශාස්ත්‍රවාදීන් පුහුණු කරන්නේ ද්වේෂයත් මෝහයත් බලවත් කරලා. කෙනෙක්ගේ මනස කොච්චර නොමග යවන්න පුළුවන්ද කියලා ඔබ හිතන්න. කෙනෙක්ගේ මනස දැන් කෙනෙක් සාමාන්‍ය පුද්ගලයෙකුට මරණයට කියන සබ්බේ භයන්ති මච්චුනෝ. මේ ලෝකේ හැම සත්වයෙක්ම මරණයට බයයි. හැබැයි මරාගෙන මැරෙන මට්ටමට හිත හදන අය බලන්න. පොඩි දරුවෝ සමහර දරුවා ලැබෙන්නේ ඉන්න අම්මා කෙනෙක් කුසේ බෝම්බයක් බඳලා ඇඟේ ලොකු බෝම්බයක් බැඳගෙන තියෙන දන්නවා මේක පුපුර ගත්තට පස්සේ කෑලි කෑලි යනවා. හැබැයි මනස හදලා තියෙන්නේ. අපි දන්නවා සමහර සෙදුවින් ඔබ හිතන්න රාජ්‍ය නායකයන්ට කාලයක් තමන් එක්ක ඉඳලා හිතවත් වෙලා එකට කාලා බීලා එක හෙලිකොප්ටරේ ගිහිල්ලා බුද්ධි අංශ හිටියා, ඊළඟට ඒ කාලේ හිටපු අපරාධ පරීක්ෂණ අංශ, බුද්ධි නිලධාරීන්, ඔය CID ඔය කාටවත් හොයාගන්න බැරි වෙන විදිහට, සැකයක් ඇති නොවන විදිහට ඉරියව් තුලින් පවා තමන්ගේ ඉලක්කයට ගියා. ඒ ගිහින් අවස්ථාව ආපු ගමන් මරාගෙන මැරුවා. එතකොට තමන්ගේ අර මේ මනස මෝහෙන් කොච්චර අන්ධ කරලා අරමුණකට ගෙනියන්න පුළුවන්ද? ඒ නිසා එක්කෝ ආගමික විශ්වාස තුල සමහරුන්ගේ මනස හදනවා මරාගෙන මැරුණොත් මේ ආගම තුල ඔබ සුගතිය යන. විශ්වාස කරනවා මෝහෙන් මුලා වෙලා ඉන්න කෙනා හිතනවා දෙවියන්ගේ නාමෙන් දෙවියන් වහන්සේ නාමෙන් මම මේ දේ කරන්නේ. දෙවියන් ළඟට යන්න ලැබෙන ක්‍රමයක් කියලා තමන්ගේ හිත එතනටපත් වෙන. ඊළඟට බොහෝ වර්තමානයේ අපි දකිනවා සමහර මානසික පීඩන. මේ මනස කියන එක රාග, ద్వේෂ, මෝහ කියන ක්ලේශ ධර්මයන් එක්ක පිහිටපු හිත හැම වෙලාවෙම මානසික වැටෙනවා. ධර්මයෙන් හිතක් ශක්තිමත් වෙලා නැත්නම් අන්න ඒකයි පින්වතුනේ ඔබ නිතර බණහන්නට ඕනේ. ඔබ නිතර අඩුම ගානේ සතර සතිපට්ඨානේ බුදුගුණ භාවනාව, මෛත්‍රී භාවනාව, මේ භාවනාවෙන් වෙන්නේ හිත ශක්තිමත් වෙන. අටලෝ දහමට කම්පා නොවන අකම්පිත හිතක් ඇති වෙන. ලාභ අලාභ, සැප දුක, නින්දා ප්‍රශංසා, යස අයස, ඕක තමයි ජීවිතය. කාලයකට හොඳට ලැබෙන. කාලයකට සියල්ල කඩාගෙන වැටෙනවා. මහපාරට හිඟමනට වැටෙනවා මිනිස්සු. කාලයකට ප්‍රශංසා එනවා. කාලයකට නින්දා කරනවා, රටම එකතු වෙලා නින්දා කරන්න පුළුවන්. ඊළඟට කාලයකට යාළුවෝ, නෑදෑයෝ, ඥාතීන් පිරිස ඉන්නවා. ඒ පුද්ගලයාට කාත් කවුරුත් නැතුව තනි වෙන දවසක් එන්න පුළුවන්. ඊළඟට ලාභ අලාභ ලැබෙනවා, හරියනවා, දියුණු වෙනවා. අතේ සතිය නැති දවසක් එන්න පුළුවන්, කවුරුත් උදව්වක් නොකරන දවස. එතකොට මේ අටලෝ දහම ඉදිරියේ අකම්පිත හිතක් ඇති කරගන්න පුළුවන් ධර්මයෙන් හිත ශක්තිමත් කරගත්ත කෙනෙකුට. ධර්මයෙන් හිත ශක්තිමත් කරගත්තේ නැත්නම් එයාට එනවන්න මානසික පීඩනය, කඩා වැටි, ඉඳලා වැඩක් නැහැ, ජීවත් වෙලා වැඩක් නැහැ, මම මැරෙනවා. අන්න එහෙම සිතුවිලි හිතට එනවා ඊට පස්සේ. මැරිලා ගියා නම් ඉවරයි. ඔබ බලන්න සමහරු සියදිවි හානි කර නොගත්තා හිතෙන් කොච්චර මැරෙන්න සැලසුම් කරනවද කියලා. ක්‍රියාවට බය වුණාට හිතෙන් කොච්චර වචනෙන් කියනවද? අනේ මැරිලවත් යන්නේ නැහනේ. බලන්න ගෙවල් වල සමහරලාට කොච්චර ඔහම කියන අය ඉන්නවද? එක්ක කාට හරි පාඩමක් උගන්න. කේන්ති ගියහම, තරහ ගියහම මැරිලවත් යන්නේ නැහනේ කියලා කියනවා. මතක තියාගන්න මේ චේතනාව තුල මේ සිතුවිල්ලත් අකුසලයක්. චේතනාවයි තමන් තමන්ට ද්වේෂ කරනවා, තමන්ගේ ශරීරයට රූපයට ද්වේෂ කරනවා, තමන්ගේ ජීවිතයට වෛර කරන. ඒ තුල අපි දන්නවා සමහරු සියදිවි හානි කරගන්නවා. ඔය අටලෝ දහම ඔය ඔක්කොම කල්පලා බලන්න ඔබ එකින් එක එක්ක ලාභ අලාභ සැප දුක ඔය ප්‍රශ්න ඉදිරි. සමහර අය ඉන්නවා අපේ දැන් ඔය ප්‍රේම සම්බන්ධතා බිඳ වැටි. ගොඩාක් ඒ වගේ සිදුවීම් තියෙනවනේ. ඔය තරුණ තරුණියන් සියදිවි හානි කරගන්න ඒවා. ඒ ගොඩාක් දුරට තියෙන ප්‍රේම සම්බන්ධතා බිඳ වැටීම තුළ. ඒ තුළ ඇතිවෙන මානසික කඩා වැටීම, හිතට ඇතිවන දුක, කම්පාව. හැබැයි යා ඒ තුළ හිතනවා මං ඉඳලා වැඩක් නෑ. ඊළඟට සමහරෙක් හිතනවා ද බලන්න මේ ලාමක සිතුවිලි වල තියෙන ස්වභාවය. හිත ශක්තිමත් නැති වුණහම හිතට එනවා බොහොම ලාමක පහත් සිතුවිලි. ඊට පස්සේ හිතෙනවා මං මැරුණට පස්සේ යාට තේරෙයි. එහෙම හිතන අය ඉන්නවා. ඔබ හොඳට බලන්න සමහරු හිතනවා මම මැරුණට පස්සේ යා ගොඩක් දුක් වෙයි. මම මැරුණට පස්සේ යා ගොඩක් අඬයි. අනුන්ව දුකක් ඇති කරවන්න, තව කෙනෙකුට දනවන්න එහෙම උත්සාහ කරන අය. එතකොට ඔය වගේ අපි දන්නවා සමහර පුද්ගලයෝ මොකද අපි ළඟට ගොඩක් අය එක්කන් ඉන්න අවස්ථා තියෙනවා. දරුව සීදිවි හානි කරගන්න උත්සාහ කරලා බේරිච්චය අපිළඟට එක්කන් එන්න. සමහර අය වහබීලා කොහොම හරි බේරිච්චය ඉන්න. සමහර දරුව ඇවිල්ලා අඬ අඬා කියලා තියෙනවා. එයාට දන්නන්න මං ඇත්තටම මැරෙන්නේ නැති වෙයි කියලා හිතාගෙන බිව්වේ. කියන්නේ මෙහෙම වහ බොන්නේ ටිකක් බීලා එයාට දන්නන්න. හැබැයි අවසානයේ Taman ජීවිත කාලෙටම ලෙඩෙක් වෙනවා. සමහර පුද්ගලයෝ ඊට පස්සේ කාලයක් ඉඳලා වකුගඩු නරක් වෙලා අක්මාව නරක් වෙලා ගෙදර ගේන්නේ ලෙඩෙක් හැටියට. ඒ ලෙඩෙක් හැටියට එනකොට දන්නන්න හිටපු කෙනා වෙන කෙනෙක් එක්ක ගිහිල්ලා. ඕක තමයි ජීවිතවල ස්වභාවය. ඒ නිසා පින්වතුනේ දන්නන්න කරත් දැන් බලන්න මේ තුල එන පහස් හිතුවිලි වල ස්වභාවය. ඊළඟට තමන් බලන්න දැන් සමහන් තමන්ගේ ශරීර ගැන ද්වේෂයක් ඇති වෙනවා. මට ඉඳලා වැඩක් නැහැ. මේ ශරීරෙ මට වැඩක් නැහැ. දැන් ගොඩක් අය ලෙඩ වෙනකොට ලෙඩවීම ඉදිරි. දැන් සමහර රටවල් වල නොදන්නකමට ඒ අයට අවස්ථාව දෙනවා. දැන් කෙනෙක් දුක් විඳිනවා නම් සමහර රටවල් තියෙනවා ඒ රටවල් වල එයාට සිය කැමැත්තෙන් සිය දිවි හානි කරගන්න අවස්ථාව දෙන ස්වභාවයක් තියෙනවා. ඒ සමහර රටවල් වල නීති හැටියට තියෙනවා. එයා ගොඩක් වයස නැහැ. එයාගේ වයස බලපාන. ඊළඟට ඒ වයස ඊට පස්සේ එයාට තියෙන ලෙඩ රෝග ඒ රෝගයේ මත සුව කැමැත්තෙන් සිය දිවි හානි කරගන්න ඒ රජෙන් අවසර දෙනවා එයාට. එක්කෝ එහෙම නැත්නම් කෙනෙක් දුක් විඳිනවා නම් සමහර ඥාතීන් තීරණය කරනවා අපේ අම්මා දුක් විඳිනවට වැඩිය හොඳයි මැරෙන එක. මතක තියාගන්න එවැනි ඔබ කෙනෙකුගේ ඔබත් මමත් අපි කවුරුත් අපිට සමහර ලාවට එක තැන විඳවන්න කර්මයක් තියෙන්න පුළුවන් අවුරුදු ගාන අපි දන්නේ නැහැ. අද අපි මෙහෙම හිටියට අවුරුදු 10ක් 15ක් එක තැන විඳෝලා මැරෙන්න සසරේ කර්මයක් තියෙන්න පුළුවන්. අපි ඒ කර්මේ ගෙවන්නේ නැතුව අපි ඉස්සර වෙනවා. මට නම් බෑ ඔහොම දුක් විඳින්න. මම මැරෙනවා කියලා ඉස්සර වෙනවා. ඒ සසරේ කර්මේ කවද හරි ආයි උපෝපං ආත්මවල ආයි මනුස්ස ලෝකයකට ආවත් තිරිසන් ලෝකයක කොහේ ඉපදුනත් ඒ කර්මේ ගෙවන්න වෙනවා. ඔය සියදිවි හානි කර ගැනීම වල භයානකකම මතක තියාගන්න සුගතියක උපදිනවා කියන්නේ ලේසි නෑ. බොහෝ දෙනෙක් සතර අපාය මහගෙදර කරගෙන අපායට වැටේ. ඒ විතරක් නෙමෙයි බොහෝ අය ගැන ඔය පේතවත්වේ ඔබ බලන්න පේතවත්වේ තියෙන සිදුවීම් ඒ වගේම ලක්කන සංයුත්තේ තියෙන ප්‍රේතයෝ ගැන. සමහර ප්‍රේතයෝ ගිනිගෙන පිච්චෙනවා. ආයමත් පහළ වෙනවා ඒ විදිහටම. ආයි ගිනි ගන්න. ආයමත් පිච්චිලා ඉවර වෙනකොට ආයි පහළ වෙනවා. ඒ වගේ ප්‍රේතයෝ ගැන තියෙන මතක තියාගන්න සමහරු ගිනි තියාගන්න. ඒ ගිනි තියාගෙන මැරුණට පස්සේ ඉවර නෑ. දැන් සමහරු හිතනවා මම මැරුණට පස්සේ ඉවරයිනේ. එහෙම ඉවර නෑ. එතනින් ඒ කර්මෙන් සසරේ ආත්ම සිය දහස් ගානකට විපාක පිණිස කර්මයක් හැදෙනවා. ඒකයි භයානක. සමහර අය ප්‍රේත ලෝකවල උපදිනවා ඒ ආත්මෙම ගිනි ගන්න. අර ගින්නෙන් පිච්චිච්ච වේදනාවම විඳිනවා. කෑ ගහනවා විලාප දෙනවා. පිච්චිලා ඉවර වෙනකොට ආයි පහළ වෙනවා ඒ විදිහට. ඕපපාතික ශරීරයේ ස්වභාවය එහෙමයි. නිරේ නිරිසත්තුත් එහෙමයි. ඒ වගේ සමහර ප්‍රේතයෝ දැන් ලක්කන සංයුත්තේ තියෙන අහසේ පාවෙලා යනවා. ඇඳගෙන ඉන්න ඇඳුම් ගිනි ගන්නවා. ශරීරෙ ගිනි ගන්නවා. විලාප දිදි අහසේ යනවා. ඒ වගේ සමහර ওই භූත පිඹුරු හැටියට මුළු ඇඟම ගිනි ගන්න පිඹුරු හැටියට. ඒ කර්මාන් රූපිය ශරීරෙ පහළ වෙන හැටි. ඊළඟට සමහර අය ඉන්නවා ප්‍රේතයෝ ගැන තියෙනවා මුළු ශරීරෙම ඇටකටු කුඩු වෙලා යනවා කියලා. හිසට විශාල කුළු ගෙඩියක් වගේ දෙයකින් පහරක් වදිනවා. කර්මාන් රූපය. ශරීරෙ කුඩු වෙලා යනවා. ආයි යා වෙලා හැදෙනවා. ආයි අර වගේ පහරක් වදිනවා. ඒ වදින වදින පාරට ඒ වේදනාව විඳිනවා. ආයි ආයිමත් ආත්මසි ඒ තුල දැන් සමහර ලාවට කල්ප ගණන් ඒ විදිහට විදෝ විදෝ කර්මිකව මතක තියාගන්න සමහර අය ඔය වගේ බෙල්ල වල දාගත්ත අය ඒ වේදනාවෙන්ම ඉන්නේ. බෙල්ල වල දාගෙන මැරුණා කියලා එතනින් ඉවර වෙන්නේ නැහැ. දැන් මතක දැන් සමහරුන්ට හිතෙන්න පුළුවන් මේක නිකන් ක්ෂණිකව කිසි වේදනාවක් නැතුව මැරෙන ක්‍රමයක් කියලා. මතක තියාගන්න මොන චේතනාවෙන් දැන් සමහර අය අපි දන්නවා එක පුද්ගලෙක් ඔය වගේ ධර්මයේ වැරදි විදිහට අල්ලගත් එක පුද්ගලෙක්. තමන්ගේ බිරිඳත් එක්ක හැබැයි පින්කම් කරපු කෙනෙක්. පින්කම් කරා ඔය ආරාමවලට ගියා චෛත්‍ය පින්කම් කරා සිල්ගන්න ගියා. හැබැයි ධර්මය නෙමේ ඇල්ලුවේ. මේ පුද්ගලයා ගෙදර ඇවිල්ලා බිරිඳත් එක්ක පවුලේ ඇතිවෙච්ච ප්‍රශ්නයක් තමන්ගේ බිරිඳටත් ගහලා, ඒ වෙලාවේ ඒක බේරන්න ආපු බිරිඳගේ අම්මයි තාත්තයි තල්ලු කරලා දාලා ඊට පස්සේ ගියා. ගිහිල්ලා ඉවර වෙලා වෙන කඩයක් වගේ ගියක් තැනක් තිබුණා, එතනට ගිහිල්ලා සියදිවි හානි කරගෙන තියෙනවා. එතකොට මේ සියදිවි හානි කරගෙන තියෙන්නේ බණපටියක් දාලා, බණ අහලා, බුදුන් ඇඳලා බණ අහගෙන තමයි සියදිවි හානි කරගෙන. ඔහු හිතුවා දැන් කේන් තියා දැන් බලන්න අර දේශ හිත කේන් තමන් එක්ක පලි ගත්තා. හැබැයි මේ පලි ගන්නකොට හිතුවා මේ ධර්මයේ සිහි කරගෙන සමහර විටනම් මේ මුන් තමයි මට ඉන්න හතුරු, මම මේ ඔක්කොගෙම ගැලවිලා මං සුගතියට යනවා. එහෙම යන්න පුළුවන්කමක් නැහැ. මේ අපිට ඕන විදිහට යන ආත්මගත ගමනක් නෙමෙයි. ආත්මයක් නැහැ, අනාත්මයි. ආත්මයක් කියන්නේ තමාගේ වසඟේ පවත්තන්න පුළුවන් දෙයක්. මම මෙතනට යනවා කියලා තමන්ට ඕන විදිහට මේ යන ගමනක් නෙමෙයි තියෙන්නේ. කර්මයෙන් අපි වැදගෙන යන්නේ. ඒ පුද්ගලයා දවසකට දෙකහමාරකට පස්සේ තමයි හොයලා බැලුවා, ගෙදර ආවේ නැහැ. ඊට පස්සේ දවස් දෙකකට විතර පස්සේ තමයි ගිහින් බලනකොට අර වහලා තිබ්බ ගෙදරක මැරිලා අර බණපටි එහාට මෙහාට ඒක රිවයින් වෙවි බණපටි යන හොයාගන්නකොට. එතකොට දැන් මේ වගේ සමහර ධර්මයේ වැරදියට අල්ලගත්තයි. ඔබ බලන්න සියදිවි හානි කරගන්න අය, දැන් බෙල්ලේ වැල දාගන්න අය මැරෙනකොට මොන චේතනාවෙන් බෙල්ලේ වැල දාගත්තත් ඒ මොහොතේ ඉන්නේ විශාල වේදනාවක්. උගුර හිර වෙනකොට, බෙල්ල හිර වෙනකොට ඔබ බලන්න මල මුත්‍රා පහ වෙලා මැරෙන්නේ. බෙල්ලේ වැල දාගත්ත අය මල මුත්‍රා ඔක්කොම ගිහිල්ලා තියෙනවා ඇඳුම් වල ඉඳන්. ඒ නිසා විශාල වේදනාවක් එක්ක ඒක ගලව ගන්න බෑ. අත් හිර වෙනවා, දඟලනවා. මේ දඟලනකොට තමයි බෙල්ල හිර වෙලා ගැලවේ, උගුරු දණ්ඩ කැඩෙන්නේ. ඉතින් ඒ නිසා ඒ වගේ දුකක් වේදනාවක් තුල එතන ද්වේෂයේ බලවත් වෙනවා. ඒ නිසා ද්වේෂයෙන් සියදිවි හානි කරගෙන ද්වේෂ හිතක් තුල කේන්තියෙන් එක්ක තමන් ගැන තමන් දැන් පුද්ගලයෙක් ගැන නොවෙන්න පුළුවන්. සමහරව හිතනවා එයා කාටවත් වෛර කරේ නැහැ, එයා කාත් එක්කවත් තරහකට කරගත්තා නෙමෙයි, එයා මේ අසනීපයන් නිසයි. එතකොට හිතන්නේ යාට ද්වේෂී තින්නෙත් දැන් එයා ගැන, තමන්ගේ ශරීරය ගැන, තමන්ගේ ලෙඩ රෝග ගැන, එක්කෝ තමන්ගේ වයස ගැන තමන් තමන්ට වෛර කරනවා. එක්කෝ බාහිර පුද්ගලයන් නිසා හිතනවා මුන් එක්ක ඉන්න එක කරදර, මම මැරෙන. ඒ අන්න එහෙම හිතන එක්කෝ අනිත් අය නිසා ද්වේෂයක් ඇති, එක්කෝ තමන් තමන්ට ද්වේෂ කරනවා. ඔය වගේ මතක තියාගන්න සියදිවි හානි කරගන්නවා කියන්නේ කෙලින්ම අපායට අඩිය තියෙන මගක්, අපායටම වැටෙන මගක්. ඒ තුල සියදිවි හානි කරගෙන සුගතිය කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා පින්වතුනි මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ වටිනාකම හොඳට තේරුම් ගන්න. කලාතුරකින් ලැබිච්ච මනුස්ස ජීවිතයක්. අපි කාටත් ප්‍රශ්න තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේක දුකක්, ඉපදීමම දුකක්. ජාතිපි දුක්ඛං, ජරාපි දුක්ඛං, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං. ඉපදීමත් දුකක්, ලෙඩ වෙන එකක් දුක්ඛං, වයසට යන එකක් දුකක්, ප්‍රියයන්ගෙන් වෙන්වීමත් දුකක්, අප්‍රියයන් සමග ජීවිතේම තරහකාරයෝ හතුරු ඊරිසියාකාරයෙක් ජීවත් වෙන එකක් දුකක්, මරණයත් දුකක්. මොන විදිහට මැරුණත් දුකක්. සැපසහගත මරණ නැහැ බලන්න, හැම මරණයක්ම හිතන් දුකක්. එතකොට ඒ වගේ දැන් සමහරු ඒ ස්වභාවික මරණයට බයෙන් කලින් ඉස්සර වෙනවා, සියදි විහානි කරගන්න. ඒකත් දුක. එතකොට ඔක්කොම බුදුහාඳුර වෙන මානසික දුක්, ශෝක, වැළපීම්, දුක්ඛ, දෝමනස්ස, උපායාස. බලන්න කොච්චර හුල්ලනවාද කියලා මිනිස්සු. මානසික දුක් ඔළුවට ගහගන්නවා, පපුවට ගහගන්නවා, විලාප දෙනවා. ඔබට ප්‍රශ්න එනකොට ඔබ ධර්මයේ තුලින් හිතන්න, ජීවිතේ හිතන්න. දැන් ඔබ බලන්න සමහර චරිත දිහා, උපතින්ම අතපය නැතුව ඉපදිච්ච සමහර චරිත ඉන්නවා. අද සමාජයේ ඉහළටම බුද්ධිමත් ලෝකේ පුරා දේශන පවත්වන ප්‍රසිද්ධ දේශකයෝ ඉන්නවා, උපතින්ම අතපය දෙකම නැතුව ඉපදිච්ච අය. ලෝකේ බොහොම බුද්ධිමත් ඉන්නවා. සමහර කෙනෙකුට අතක් මොකක් හරි ඇක්සිඩන්ට් එකක් වෙලා අතක් කපන්න වෙනවා. දැන් මට ඉඳලා හැඩක් නැහැ කියලා හිතෙනවා. එක්ක කෙනෙක්ගේ කකුලක් කැඩලා කකුල කපන්න වෙන. දැන් නම් මට ඉඳලා වැඩක් නැහැ කියලා සියදිවි හානි කරගන්න හිතන. ජීවිතේ ඔබ බලන්න සමහර මිනිස්සු විඳින දුක්, සමහර රටවල් අප්‍රිකානු වගේ රටවල්වල මිනිස්සු විඳින දුක, ඉන්දියාව වගේ රටවල්වල බලන්න මිනිස්සු විඳින දුක, එක බෝක්කුවක් අස්සේ ගත්තත් පවුල් 20ක් විතර ජීවත් වෙන සමහර තැන්වල, ඒ තරම් මිනිස්සු ජීවිතේ දුකක් විඳින්න. එතකොට මේ දුකෙන් අපිට සියදිවි හානි කරගත්තා කියලා දුකෙන් මිදෙන්න බෑ. තව තවත් අන්ත දුකකට වැටෙනවා මිසක්. බුදුහාඳුරු පෙන්වන්නේ දුක අවබෝධ කළ යුතු දෙයක්. දුක අවබෝධ කරන්නයි වීරිය වඩන්නේ. ඒකටයි බුදුරු පහළ වෙලා ධර්මයේ දේශනා කරන්නේ. දැන් ඔබ හිතන මරණ සතිය දැන් උකත් පටල ගන්න පුළුවන්නේ. එහෙනම් අපි මරණ සතිය භාවනාව වඩන්නේ කියලා. මරණ සති භාවනාවේ තියෙන්නේ මැරෙනවා මැරෙනවා කියලා හිතන එකක් නෙමෙයි. මරණ සති භාවනාවේදී අපි කරන්නේ ජීවිතයේ තියෙන අනිත්‍ය ස්වභාවය, මරණයට පත් වෙන්න තියෙන අවස්ථාව මෙනෙහි කරලා හිතනවා, දැන් මම මැරුණොත් කොහේයිද, මං ඊට පෙර අප්‍රමාදීව ධර්මයේ දියුණු කරනවා, ඉහළට ගත්ත හුස්ම ටික පහළට හෙලන්න පෙර මැරෙන්න පුළුවන්, ඊට කලින් මං අප්‍රමාදීව ධර්මයේ දියුණු කරනවා, අද දවසේ කොච්චරනම් මට මැරෙන්න අවස්ථා යෙදෙනවද, මං කොහොම හරි ධර්මයේ සිහි කළ ධර්මයේ දියුණු කරගන්න, එයා මරණ සතිය වඩලා අප්‍රමාදී වෙනවා. ඒ නිසා පින්වතුනි, ඔබට ප්‍රශ්න එනකොට, දුකක් කනගාටුවක් එනකොට, කර්ම විපාකවල ස්වභාවය තමයි ඔබට කවුරුත් පිළිහිටර නැති වෙන්නත් පුළුවන්, ඔබ කියන දේ කවුරුත් ගණන් ගන්න නැති වෙන්නත් පුළුවන්. ඒ වෙලාවට ධර්මයේ පිහිට කරගන්න. බාහිර පිහිටක් හොයන්න යන්න එපා. ධර්මයේ පිහිට කරගන්න. ධර්මයෙන්ම හිත සකස් කරගන්න. අටලෝ දහම ඉදිරි අකම්පිත හිතක් ඇති කරගන්න. ඒකයි බුදුරජාණන් වහන්සේලා අපිට පෙන්වුවේ, පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තම. පුට්ටස්ස ලෝක ධම්මේහි, මේ ලෝක ධර්මතා ඉදිරියේ චිත්තං යස්සන කම්පති, යාගේ හිත කම්පාවකට පත් වෙන්නේ නැත්නම්, අශෝකං විරජං කේමං, යාගේ හිත නොසැලී විරාජමානව පවතිනවනම් ඒතම් මංගල මුත්තම. ඒක මංගල කාරණයක් කියලා. ඒ නිසා සමහර සිදුවීම් තියෙනවා මතක තියාගන්න. ඔය සියදිවි හානි කරගන්න බොහෝ දෙනෙක් එක්ක දරුණු ප්‍රේත ආත්මවල, ඒ වගේම නැවත නැවතත් ඒ ස්වරූපයෙන් අපේ ඇහැට නොපෙනුනාට දුක් විඳිනවා. ඒ වගේ සමහර පේන අය ඉන්නවා, භාවනා කරන ස්වාමීන් වහන්සේලා ඉන්නවා, සමහර හැකියාවක් නැති පොඩි දරුවෝ ඉන්නවා, ඒ අයට පේන අවස්ථා. එතකොට එවැනි සමහර සිදුවීම් තියෙනවා අපිට දැනගන්න ලැබිච්ච, සමහර හාමුදුරලා දැකපු සමහර සිදුවීම්. ඉතින් ඒවා අපිට අද වර්තමානයේ ඔප්පු කරන්න සාධකයක් නැහැ. නමුත් අපිට ධර්මයේ බුද්ධ දේශනාවලින්, සූත්‍ර දේශනාවලින්, අතීත සිදුවීම් වලින් අපිට ගලපලා පෙන්නලා දෙන්න පුළුවන් එවැනි ආත්මවල උපදිනවා. සමහර ගිනි තියාගත් අය අමනුෂ්‍යය හැටියට ගිනි ගන්න ශරීරයක් උපදිනවා. තව තවත් කෑක ගහ දුවන අනිත් අයට පේන්නේ. කෙනෙක් හිතන්න පුළුවන් දැන් එයා මැරිලා ගොඩක් කල්නේ කියලා. හැබැයි එයා තාමත් ප්‍රේත ලෝකේ ගිනි ගන්න ශරීරයක් ඇතුළේ දුක් විඳින කෙනෙක්. සමහර

0: ේත ලෝකෝල විඳෝනු. බෙල්ලි වල දාගත්තා ඒ බෙල්ල හිරවෙච්ච වේදනායම විඳෝ. එවැනි සිදුවී ඔය අටුවා පොත්තලෙන්න සමහර සිදුවීත් තියෙන. ඒ වගේ එක්කො සත්තුන්ගේ බෙල්ල හිර කරලා මරලා. ඒ අයම ආත්ම ගනම් බෙල්ලි වලදා මෙම කර්මාන් රූපිය යන්න දේවල් මතකතියාග ඔබහල ඇති එක එළුවෙකුගේ බෙල්ල කපල. ආත්ම පන්සීයක් බෙලි කැපුම් කකා මැරුම් කණ්ඩ සිදුවවෙච්ච සිදුවීමක් ගැන ජාතක පොතේන. ඒ නිසා කර්මාන් රූපිය සමහරේව කර්මවි පුරුද්ධට යන සසරේ. ඒ නිසා ධර්මය දියුණු කරගන්න මහන්සිගන්න ලැබිච්ච මනුස්ස ජීතය වටිනාකම තේරුම්ගන්න බුදුරජාණන් වහන්සේ පෙන්ුවෙන් නියසිලට පස්්ටිකක් කරගෙන සතරාපායගත පිරිස මහපොළොවේ පස් වගේ කිය. සුගතියකට එන්නේ මනුස්ස ජීවිතයක් ලබන්නේ මෙන්න මේ වගේ ටිකයි. ඔබට ඒ දුර්ලභ මනුස්ස ජීවිත ලැබිච්ච වෙලාව. ඒ මනුස්ස ජීවිතයේ වටිනාකම තේරුම් අරගෙන අප්‍රමාදීව ධර්මය දියුණු කරන්න මහන්සිවෙන්. දිවි දෙවනි කොට ධර්මය වඩන්න. ධර්මය දියුණු කරන්න. ඔබට මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ දැ ඔබට හිතෙන් ඔබට ගෙදරේ පාන දෙමක සමහර සිදුව අපි ගෙදර ඉන්න බෑ කියෙන. පවුලෑ ඇත්ත එක්ක ඉන්න බෑ කිය. එක්කො මට එපාවෙලා තියෙන මට මැරෙන්න්න හිතෙනවා. එවැනි වෙලාට ඔබට ඉන්න බැයි නම් ඔබ සුදුසු අඩුගාන ආරන්නෙකට කියල පැවිතිවෙන්න. පන්සලක හනි ගිහිල්ල එතන වත් පිළි වෙට්ටිකක් කරගෙන බුදුන් ඇඳල අතුපතුකාගෙන ඔබ මාසයක් විතර ඉන්නකොට අර අදහස් යනවා. සමහර දරුවෝ එවැනි ජීවිතේ නැති කරගන්න හිතාගෙන තීරණ ගත්තාය. සමහර අය අද හොඳ ජීවිත ගත කරන. ඒ නිසා ඒ මොහොත මග හැරගන්න. සමහරලාට ඒ මානසික පීඩනය ඔබට තියෙන එක සතියක් වෙන්න පුළුවන්. එක මාසයක් වෙන්න පුළුවන්. එක්ක සමහරට මාස දෙක තුනක් වෙන්න පුළුවන්. ඒ කාලෙ මග හැරගන්න. ඒවට ධර්මී කියන මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව. කල්යාණ මිත්‍රයෝ සත්පුරුෂයෝ ඇසුරු කරන් නිතර බණහන්න. ධර්මීන් හිත සනස ගන්න පුළුවන්. ඒ වගේ අපිට ගොඩාක් අය කතා කරනවා අපේ මේ දේශනාල ඒ නිසා අපි කොහෙ හිටියත්. නිතර බණක් පටිගත කළ අන්තරජාලයට හරි මේ මුදාහරින් බොහෝ තරුණයෝ මේ ඉන්ටර්නෙට් එකේ YouTube වල ඊළඟට අපේ Facebook පිටුවේ බණහලා ධර්ම සාකච්ඡා අහලා ජීවිතේ ගොඩාක් හදාගත්තයි. මැරෙන්න හිතලා අද ජීවිතේ හදාගෙන පැවිදි වෙලා හොඳට ගුණධර්ම රකින්නයි. සමහර අය ජීවිතේ නැති කරගන්න කීප වතාවක් උත්සාහ ගත්තයි. බේරිලා ඊට පස්සේ අපේ බණහල සමහරු මැරෙන්න හිතාගෙන යනවා. ඒ ගිහිල්ලා ලණුවක් දාලා බෙල්ලවල දාගන්න ආයි හිතනවා. බණ මතක් වෙනවා. මම මැරිලා අපායට යයි නේද කියලා හිතෙනවා. ආයි ඇවිල්ලා පැත්තකට දාලා බණක් අහනවා. ඒ බණහල හිතාගන්නවා මං ගිහිල්ලා කොහේ හරි පන්සලකට හරි ගිහිල්ලා පිනක් කරගන්න. සතියක් දෙකක් යනකොට අර අදහස හිතෙන් ගිහිල්ලා. හොඳට ජීවත් වෙනවා. අද සමාජය ඉහළ තැන්වල ඉන්නවා. ඔබ ඔබේ ජීවිතයේ දිහා ආපස්සට බලන්න. ඔබට කොයිවත් කී සැරයක් ඔය වගේ සිතුවිලි ආවද? ඉඳලා වැඩක් නැහැ. මැරුණා නම් හොඳයි. මැරිලා ගියා නම් හොඳයි. මැරෙන්න උත්සාහයක් නොකරත් මැරෙන්න හිතපු අවස්ථා කොච්චර ඇද්ද? ජීවිතය කියන්නේ අපි මැරි මැරි උපදින ඉපදි දුක් විඳ විඳ යන තැන. ඒ නිසා දුකෙන් මිදෙන්න උත්සාහයක් ගන්න. ඒ පිණිසයි ධර්මයේ තියෙන්නේ. ධර්මයේ කල්යාණ මිත්‍රයා කරගන්න. ඔබ හැම දෙනාට මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර උතුම් වූ ධර්මයේම දියුණු කරගන්න වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා කියලා අපි හදවතින් ආශිර්වාද කරමු.
1: ඒ අවසන් වූයේ සිදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ ධර්මානු ශාසනාවයි. සදහැවත් පින්වත් ඔබට සිදුල ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය කරන අපගේ ධර්ම දේශනා පින්කම් සඳහා බැතිබර දායකත්වය දැන් ලබා දිය හැකියි. ඒ සඳහා විමසීම් 077 912 4715 077 60 40 160 දුරකථන අංක මගින්ද 071 80 27 197 වට්සප් අංකය මගින්ද නැතහොත් chandana.sudila@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනයෙන්ද විමසා ඔබට අපගේ ධර්ම දේශනා පින්කම් සමග බැතිබර දායකත්වය ලබා දිය හැකියි. සබ්බදානං ධම්මදානං ජිනාති. සියලු දානයන් අතර ධර්ම දානය සමගයි ඔබ රැඳී

පින්වත පව් කරන්නා මෙලවත් ලැබෙනවා. ඒ වගේම පරලවත් ලැබෙනවා. මෙලව පරලව දෙලොවම ලැබෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත් ලැබෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය යමකවා.

බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන් විදුලි කලාව අසුරු කරගත් සුදුල ගුවන් විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙනෙනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන් විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

පින්වත පව් කරන්නා මෙලොවත් තැවෙනවා. ඒ වගේම පරලොවත් තැවෙනවා. මෙලව පරලව දෙලොවම තැවෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත් තැවෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය

ලෝකයෙහි බුදුවරයෙකු පහළ වන්නේ ඊටමත් කලාතුරකිනි. එසේම මිනිස්සුත් භාවය ලබා ගන්නේද ඉමහත් දුකකිනි. සසර දුක් දුරලීම සඳහා අනිවාර්යයෙන් මිනිස් ආත්ම භාවයක් ලබාගෙන නිවන් දැකිය යුතුය.

0: පියමුතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා ඒක දුස්සදායක කියලා හාමුදුරුව කෙනෙක්. එක දවසක් මේ ස්වාමින් වහන්සේ පැහැදුණු සිතින් නුවණ යොදාගෙන පියමුතුරා බුදුරජාණන් වහන්සේට පින් උතුණි එක් වස්ත්‍රයක් පූජා කරනවා. ඒ පූජා කිරීමේ ආනිසංසයෙන් 36 වතාවක් සක්දෙවිඳු බවට පත් වෙලා ඉපදිනා තිබෙනවා. 33 වතාවක් මහා රාජ්‍යයේ පෘථිවි රාජ්‍යයේ රජකම් කරන තිබෙනවා. මනුලොවදී සඳහන් කරලා තියෙන ආනිසංස මෙහෙම දක්වන්නට පුළුවන්. රූමත් පුද්ගලයෙකු බවට පත්වීම, ගුණවන්තයෙකු බවට පත්වීම, බොහෝ වස්ත්‍රාදිය ලැබෙන කෙනෙක් බවට පත්වීම, බොහෝ භෝග සම්පත් ඇත්තෙකු බවට පත්වීම, උඩුමියන් ලැබීම, රන්වන් පාට ශරීරයක් ලැබීම, රන් රිදී මුතුමැණික් කියන මේ කාරණාවන්හි ආඩ්‍ය වූ සම්පන්න ලස්සන ජීවිතයක් ලැබීම වස්ත්‍ර පූජාවේ ආනිසංස වශයෙන් සඳහන් වෙනවා. මීට අමතරව පින්වතුනි, පිරිනිවන් අපදානයට අනුව මෙන්න මේ කියන ආනිසංසද ලබා ගන්නට පුළුවන්. දුහුවිලි නොඇලෙන සමක් ඇත්තෙකු වීම. දුහුවිලි ඇලෙන්නේ නැති සමක් ඇත්තෙකු බවට පත්වීම. කාන්තිමත් ලස්සන ශරීරයක් ලැබීම. සුසිනිඳු ශරීරයක් ලැබීම. මෙන්න මේ ආනිසංස ලැබෙනුයේ ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් වස්ත්‍ර පූජා කිරීම හේතුවෙන්.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

පින්නත පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරන්න. ධම්මපදය යමකවරු.

මේ ජීවිතය සැප සම්පත් සහිතයයි මානින් යුතුව සිටියත් ඒ වූ කලි සිහිනින් ගෑ සුවඳක්සේ බොරුවක්මය. දැහැමිව දාන සීල භාවනාදිය නොකළහොත් අප ආලෝකයේ සිට අන්ධකාරයට යනවා නියතමය.

0: පින්වත ගමේ එහෙම නැත්තම් කැලෑවේ වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද? ඒ බිම ඉතා රමණීයම වන්නේ. ධම්මපදය අරහන්ත වග්ගය.
1: සුදිලි වුවන් විදුලිය.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ.
3: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

මොනවද මොනවද කිය කිය අසමින් මේවා ගෙනත් තියපු මේවා පැටියා ඔක්කොම කෑවා කෑමෙන් පසු ගම ජෝඩුව

0: මත්කෑවට පෝය දවතෙ තොට පල දුන්නා පියමින් හාමිනේ ගෙදර යනතෙක් දැන්නා.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

පින්වත, ගමේ එහෙම නැත්තම් කැලෑවේ වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද? ඒ බිම ඉතා රමණීයම වන්නේ. ධම්මපදය

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන් විදුලිය.

පින් වෙත. පින් කළ තැනැත්තා මෙලවත් සතුටු වෙනවා. ඒ වගේම පින් කළ තැනැත්තා පරලොවත් සතුටු වෙනවා. ඒ විතරක්ද, ඒ තැනැත්තා තමාගේ සුද්ධ කර්මය, ඒ කියන්නේ තමා කළ හොඳ දෙය ගැන නිතර නිතර සතුටු වෙනවා. එහෙයින් නිරන්තරවම සතුටු වෙන්න ඔබත් පින් කරන්න. ධම්මපදය යමකවර.

ගන්න ඕන මල්ලහුරක් තියෙන අතින්. කාසිවලට ගන්නත් බෑ කාසිවලට දෙන්නත් බෑ මනුස්සකම මිනිස්සුනේ. කාසිවාසි ඇති අය ළඟ කොහොම හිඟයි ගන්නට නෑ මනුස්සකම මිනිස්සුනේ. කාසිවලට ගන්නත් බෑ කාසිවලට දෙන්න

පින්වත. දක්ෂ රියදුරකුමෙන් පින්වතුනි, මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද. මානය දුරුකල, ආශ්‍රව නැතිකල, අෂ්ට ලෝක ධර්මයෙහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැති වන්නේ. ධම්මපදය අරහන්ත වග්ගය.

ලොවේ තිස්සියල් ගිලගන්නා වූ මාරයාට කොතැන වුවද බාධාවක් නැත. අප විඳින්නා වූ මේ සැප පින් ඇතිතෙක් පමණි. ජීවත් වන කාලය බුදුබණට අනුව ජීවත් වෙනවා විනා කුමන නැටුම් කෙලි සිනාවන්ද?

උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවිය.

0: කවුකරන්නා මෙලොවත් සෝක කරයි. ඒ වගේම පරලොවත් සෝක කරයි. දෙලොවම සෝක කරනවා. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් සෝක කරනවා. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පෞකාර ආකාරයට විඳවන. ඔබත් මේ ආකාරයට සෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යමකවත්.
1: සසර දනව්වේ

ලෝකයෙහි බුදුවරයෙකු පහළවන්නේ ඊටමත් කලාතුරකිනි. එසේම මිනිස්සුත් භාවය ලබා ගන්නේද ඉමහත් දුකකිනි. සසර දුක් දුරලීම සඳහා අනිවාර්යයෙන් මිනිස් ආත්ම භාවයක් ලබාගෙන නිවන් දැකිය යුතුය.

0: කාරුණික පින්වතුනි, පුංචි බණපදයකින් ජීවිතේ පෝෂණය කරගන්න, ඒකාත්මික වන්න මේ උතුම් දහම් පදය ශ්‍රවණය කරන්නට. කේලම් කීමේ බරපතලකම කොයිතරම් සසරට බලපානවද? සමහර වෙලාවට ඔබ ඔබේ ජීවිතයෙන් මෙය දැන හෝ නොදැන සිදු කරගෙන ඇති. මේ පුංචි බණපදය අහලා ඒ ක්‍රියාවෙන් පින්වතුනි ඔබ අත්මිදෙන්න උත්සාහවන්ත වෙන්න. නාරද හාමුදුරුවෝ එක දවසක් සමවස්සෝයෙන් වැඩ සිටිනකොට එක්තරා ප්‍රේතයෙක් දකිනවා. මේ ප්‍රේතයාගේ නම පූතිමුඛ ප්‍රේතයා. පින්වතුනි, මේ ප්‍රේතයාගේ ශරීරය දෙවියෙකුගේ වගේ ඉතාම ලස්සන රන්වන් පාටින් බැබලෙනවා. නමුත් පින්වතුනි, මුඛය ඇරියහම, කට ඇරියහම ඈතට විශාල දුඟදක් හමනවා. මහා ගඳක් විහිදෙනවා. එච්චර විතරක් නෙවෙයි පින්වතුනි, මුඛය පුරාම හැම තැනින්ම පණුව විදගෙන මේ මුඛය කනවා. මේ කාරණාව දැක්ක නාරද හාමුදුරුව මේ ප්‍රේතයාගෙන්ම විමසනවා, මේ තරම් ලස්සන රූපයක් ලබා ගන්නත්, ඒ වගේ මේ තරම් දුගඳ හමන මුඛයක් ලබා ගන්නත්, ඒ මුඛය තුල පණුව මුඛය අනුභව කරන්නත්, මුඛය කන්නටත් මොකද්ද කරපු මහා අකුසල කර්මය කියලා. මේ ප්‍රේතයා විසින්ම පිළිතුරු දෙනවා, කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ බුදු සසුනේ මම භික්ෂුවක් බවට පත් වෙලා සිටියා. ඒ භික්ෂුවක් බවට පත් වෙලා ඉන්න කාලේ කායික සුවයෙන් සීලාදී ගුණධර්මයන් ආරක්ෂා කරගෙන කය සංවර කරගෙන මම කටයුතු කරපු හේතුවෙන් ඒ පිනෙන් මට මේ තරම් ලස්සන රූපයක්, රන්වන් පාට ශරීරයක් ලැබුණ කියලා. එහෙම පිළිතුරු දීන පින්වතුනි, මුඛයෙන් පණුව වැගිරෙන කටක් ලබා ගන්නට මහා අකුසල කර්මයක් කරා. ඒ අකුසල කර්මය තමයි ස්වාමීනි, භික්ෂූන් වහන්සේලා පිළිබඳව මම කේලම් කීම සිද්ධ කරා. සමගියෙන් හිටපු භික්ෂූන් වහන්සේලා දෙනමක් අසමගි කරා මම කේලමක් කියලා. අන්න ඒ විපාකේ නිසා තමයි මට මේ මහා විපත සිදු වුණේ. පින්වතුනි, ඔබට මේ පැහැදිලි කරේ ඔබේ ජීවිතේනුත් ඔබ දැන හෝ නොදැන මේ ක්‍රියාව බොහෝමයක් සිදු කරලා තිබෙන්න පුළුවන්. එනිසා ඒ අවබෝධ කරගන්න සංසාරයට ඒ ක්‍රියාව බොහෝමයක් බලපාන බව.
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

0: මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
1: සොතිර කුවන් පෙතලියා.

පින්වත අනුන්ගේ රළු පරළු කතා අනුන් කල නොකල දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කල යුතු දේ තමාම කරන දේ තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය

0: සුදිලකුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

ලෝකයෙහි බුදුවරයෙකු පහළ වන්නේ ඊටමත් කලාතුරකිනි. එසේම මිනිස්සුත් භාවය ලබා ගන්නේද ඉමහත් දුකකිනි. සසර දුක් දුරලීම සඳහා අනිවාර්යයෙන් මිනිස් ආත්ම භාවයක් ලබාගෙන නිවන් දැකිය යුතුය.

පින්වත පණ්ඩිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩිය යුතුයි. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ.

උතුංගු පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සරසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

පින්වත. කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යමලෝකය එහෙම නැත්නම් සතරාපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජයගන්නේ දක්ෂ මල්කරුවකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් කවරෙක් මනාව දෙසන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ ධම්මපදය.

0: මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
1: සොතිර කුවන් පෙතලිය

පින්වත. දක්ෂ රියදුරකු මෙන් පින්වතුනි, මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද. මානය දුරුකල, ආශ්‍රව නැතිකල, අෂ්ට ලෝක ධර්මයෙහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැති වන්නේ.

පින්වත පණ්ඩිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩි යුතුය. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ. ධම්මපදය පණ්ඩිත වග්ගය.

ප්‍රාණඝාතාදී පස්පව් කොට මෙලව ශෝකීව පරලව අපායට ගොස් අනේක වූ දුක් විඳින්නේ නොමැතිව මේ මිනිස් ලෝකයේ මිනිස් ආත්මභාවයක් ලද මොහොතේ ගතසිත යහපතකටම යෙදවිය යුතුය.

මහත්සේ වැඩ සලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත්තා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහල කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්නේ.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇතිවෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිරෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරුකීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටී. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: සුදිලි ගුවන් විදුලියයි.

පින්වත අනුන්ගේ රළු පරළු කතා අනුන් කළ නොකළ දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කළ යුතු දේ තමාම කරන දේ තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය පුප්පවග්ගය.

සුවඳ පැන් ඉසීමේ ආනිසංස. විපස්සේ බුදුරජාණන් වහන්සේ සමයේ තුසිත කම්පිය කියලා හාමුදුරුව කෙනෙක් වැඩ සිටියා. එක දවසක් විපස්සේ බුදුරජාණන් වහන්සේ සහ මහා සංඝරත්නය මඩ සහිත මාර්ගයකින් වැඩම කරනවා. තුසිත කම්පිය කියන ස්වාමින් වහන්සේ මේ කාරණාව දකිනව පින්වතුනි. උන්වහන්සේ බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මඟ පිරිසිදු කරලා ඉතාම සුවඳවත් මල් ආදිය සොයාගෙන ඇවිත් වනුක් මල් ආදී මේ සුවඳවත් වූ මල් සොයාගෙන ඇවිත් උන්වහන්සේ ඒ තුළින් විශේෂිත සුවඳ පැන් සකස් කරනවා. මේ මල් තම්බලා ඉතාම සුවඳවත් ආකාරයෙන් උන්වහන්සේ විසින්ම මේ සුවඳ පැන් සකස් කරගන්නවා. මේ සුවඳ පැන් සකස් කරගෙන උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඩම කරන මාර්ගයට මාර්ගයේ දෙපසට සද්ධාවෙන් යුක්තව ඉසිනවා. අන්න ඒ ආනිසංස 2500 වතාවක් දෙව්ලොව අධිපති සක්දෙවිඳු බවට පත් වෙලා ඉපදිලා තියෙනවා. එවැගේම 2500 වතාවක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. එච්චර විතරක් නෙවෙයි පින්වතුනි, එහි ආනිසංස කියා දෙනවා හැම ආත්ම භාවයකදීම තුසිත යන නාමය ලැබී තිබෙනවා. සැමදාම බඹයක් පමණ සුවඳ වැසි පොද වැටෙනවා. සැතපුම් භාගයක් පමණ දුරට ඇඟෙන් සුවඳ විහිදෙනවා. තම අතටගත් සියල්ල සුවඳවත් බවට පත් වෙනවා. පින්වතුනි, කල්ප ලක්ෂයක් මේ ආදී වශයෙන් සැප සම්පත් විඳලා එම කාලයේම පාරමී දම් පූර්ණය කරලා උතුම් නිවන් සුවය අවබෝධ කරගන්නට මේ සුවඳ පැන් පූජා කිරීම මහත් පිටුවහලක් බවට පත් වෙලා තිබෙනවා. තවත් එක තැනක සඳහන් වෙනවා ලස්සන කතාවක්. ගන්ධෝකීය නම් ස්වාමින් වහන්සේ, මේ ගන්ධෝ කියන හාමුදුරුව එක ආත්ම භාවයකදී පින්වතුනි පියමුතුරා බුදුරජාණන් වහන්සේට උතුම් බුද්ධ රාජ සම්පත්තියට පත්වන්න පිහිට වුණ පිටදුන් බෝධින් වහන්සේට, පියමුතුරා බුදුරජාණන් වහන්සේට බුදු වන්නට පිහිට වුණ බෝධින් වහන්සේට මහා වර්ෂා වේලාවක උන්වහන්සේ ගිහිල්ලා ගන්ධෝ කියන හාමුදුරුව සුවඳ පැන් කලයක් ගෙනමිත් බෝධියට පූජා කරනවා. ඒ ආනිසංසත් පින්වතුනි මුලින් සඳහන් කළ ආදී වශයෙන් මානිසංස සමුදායක් ලැබෙනවා. උන්වහන්සේට සංසාරයේ උපදින සෑම ආත්ම භාවයකදීම දෙව්ලොව දිව්‍යාංගනාවන් පිරිවරාගෙන උසස් විමානවල දෙව්මිනිස් සැප සම්පත් ළඟමින් කිසිම කරදරයකින් බාධාවකින් ශෝකයකින් ලතවීමකින් තොරව ජීවත් වන්නට මහා ශක්තියක් ලැබුණා. අවසානයේ ඒ උතුම් පැන් කලය පූජා කරලා ප්‍රාර්ථනා කිරීමේ අනුභවය කුමක්ද? පාරමී පුරාගෙන නිවන් දැකීම. අවසානයේ ඒ උත්තම නිවනට පත්වන්නට හේතු වුණා. ඒ පින්කම ලැබෙන්නේ අපි ප්‍රාර්ථනා කරන කාරණාව ඉටු වෙනවා. ඊට අමතරව පින්වතුනි අපට ඒ පින්කමේ තියෙන ආනිසංස ලැබිලා තමයි අපේ ප්‍රාර්ථනාව ඉටු වෙන්නේ. එනිසා ඔබත් ඔබේ ජීවිතයෙන් බෝධියට, බුදුහාමුදුරුවන්ට, මහා සංඝරත්නයට ශ්‍රද්ධාවෙන් යුක්තව කොයිතරම් සුවඳ පැන් පූජා කරනවද. බුදුරජාණන් වහන්සේට ඒ පූජා කරන දෙය බොහොම පිරිසිදුවට පූජා කළ යුතුයි. පිරිසිදුවට ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් පූජා කළ

පින්වත කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යම ලෝකය එහෙම නැත්නම් සතර ආපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජය ගන්නේ දක්ෂ මල් කරුවකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් කවරෙක් මනාව දෙසන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ ධම්මපදය කුප්පවග්ගය.

තමන්ගේ වැඩමින්ම අනුන්ගේ වැඩද නැතහොත් ස්වාර්ථය මෙන්ම පරාර්ථයද සමසේ සිටිය යුතුය. එසේම මෛත්‍රී සිත සැම දෙනා කෙරෙහි පැති

පින්වත කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යමලෝකය එහෙම නැත්නම් සතරාපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජයගන්නේ දක්ෂ මල්කරුවකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් කවරෙක් මනාව දෙසන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ ධම්මපදය කුප්පවග්ගය.

මස්ලේ නැති ඇටලෙව කන්නා වූ බල්ලන්ට කුස්පිරුමක් නම් කිසිදා නොවන්නේය. ජීවිතයද එබඳු දෙයකි. අප ඒ සැපතට ලොබකම් කරමින් එහි ඇති සැබෑ තත්වය නුදුටුවද සැබවින්ම ජීවිතය දුකක්ම

මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදාකර

පින්වත හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාක් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෝතුරු ධර්මයයි. ධම්මපදය යමකවා.

සතිය සෑම දිනකම පස්වරු දෙකේ සිට හතර දක්වා සුද්ධි ලඝුවන් විදුලි සේවය ඔස්සේ ගෙනෙනු ලබන මියුරෝ හින්දි ගීතාවලිය ආරම්භ කිරීමටයි මේ සූදානම. සුදිල රේඩියෝ.lk වෙත පිවිස ඔබට අපහා සම්බන්ධ විය හැකියි.

ගීතයකට සවන් දීම එක වෙලාවකට ජීවිතයට ලැබෙන විරාමයක්. ඔබේ විඩාබර දෙනෙත් නිවා සවනින් අහන්න මෙය ඔබේ විඩාබර මනසට සුවයක් ගෙන දෙයි.

ඔබ එක්වන්නේ සුදිල ගුවන් විදුලියේ හින්දි ගීතාවලියත් සමගයි.

0: නියකපන අවිපිදීමේ විපාක පහ. නියකපන අවිපිදීමේ විපාක පහක් පිළිබඳව පිළින්දවච්ච අපදානයට අනුව මෙහෙම සඳහන් වෙනවා. බොහෝ දැසිදස්සං ලැබෙනවා. ගව අශ්ව සම්පත් ලැබෙනවා. ආරක්ෂක මෙහෙකරුවන් ලැබෙනවා. කෙස්රැවුල් කපන්නන් ලැබෙනවා. බත්පිසින්නන්ද ලැබෙනවා. මෙන්න මේ කියන ආනිසංස පහ ලැබෙන්නේ පින්වතුනි නියකපන අවි පූජා කිරීමේ ආනිසංස වශයෙන්. බොහෝ දැසිදස්සන් ලැබෙනවා. ගව අශ් ආදී සම්පත් ලැබෙනවා. ආරක්ෂක මෙහෙකරුවන් ලැබෙනවා. කෙස්රැවුල් කපන්නන් ලැබෙනවා. බත්පිසින්නන් ලැබෙනවා. තමන්ගේ ජීවිතය ගත කිරීමට අවශ්‍ය කරන මහා ආනිසංස සමුදායක් මේ පුංචි දෙයක් පූජා කිරීමෙන් ලැබෙන බව සඳහන් වෙනවා. එනිසා ඔබත් සිත සකස් කරගෙන පූජා කරන්න. එහි ආනිසංස සංසාරයට එකතු කරගන්නට පුළුවන්.
1: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව අසුරු කරගත් සුදිල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදිල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

පින්වත, ගමේ එහෙම නැත්තම් කැලෑවේ වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද? ඒ බිම ඉතා රමණීයම වන්නේ. ධම්මපදය අරහන්තව.

සමහරු සන්තෝෂයෙන් නොඑක් සැපවිඳ පව් පින්කල අයගේ ස්වභාවයන් තම ඇසින්ම දැක දැකත් පව් පින්වල විපාක වචනෙන් කියා දුන්නත් ඒවා පිළිගෙන පින් නොකරති. ඒ බඳු අය අපායේ ගොස් වැටුන විට දුකෙහි කෙලවරක් නැත්තේය.

0: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන්විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදුල ගුවන්විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන්විදුලිය සමගයි.
1: ඔබ රැඳී සිටින්නේ

පින්වත යම් කෙනෙක් කෙලෙස් කහට රහිතව ඒ කියන්නේ කෙලෙස් කහට නැතිව සීලය මනාකොට ආරක්ෂා කරනවා ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා හිතෙම ඒ කාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ ධම්මපදය

ලෝකයෙහි බුදුවරයෙකු පහළ වන්නේ ඊටමත් කලාතුරකිනි. එසේම මිනිස්සුත් භාවය ලබා ගන්නේද ඉමහත් දුකකිනි. සසර දුක් දුරලීම සඳහා අනිවාර්යයෙන් මිනිස් ආත්ම භාවයක් ලබාගෙන නිවන් දැකිය යුතුය.

පින්වත යම් කෙනෙක් කෙලෙස් කහට රහිත ඒ කියන්නේ කෙලෙස් කහට නැති සීලය මනාකොට ආරක්ෂා කරනවා ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා හිතෙම ඒ කාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ ධම්මපදය

සංසනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්නා

යාළුවනි, දිනපතා 500 රුපියල් සිට 500 රුපියල් දක්වා පුංචි ඔබ වෙනුවෙන් සුදුල ගුවන් විදුලිය පිළිම කරන ඔබේ කාල හෝරාව. මතු දින ලොව දිනන පුංචි අපි සමගයි මේ ඔබ රැඳ

0: පින් වෙත. පින් කළ තැනැත්තා මෙලවත් සතුටු වෙනවා. ඒ වගේම පින් කළ තැනැත්තා පරලොවත් සතුටු වෙනවා. ඒ විතරක්ද, ඒ තැනැත්තා තමාගේ සුද්ධ කර්මය, ඒ කියන්නේ තමා කළ හොඳ දෙය ගැන නිතර නිතර සතුටු වෙනවා. එහෙයින් නිරන්තරවම සතුටු වෙන්න ඔබත් පින් කරන්න. ධම්මපදය යමකවර.
1: ආහාර පිදීමේ අනුසස් විපාක. පින්වතුනි, අත්තදස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ මෝගරාජ කියලා හාමුදුරු කෙනෙක් සිටියා. මේ මෝගරාජ හාමුදුරු තැන්පත් වූ සිතින් නුවණ යොදාගෙන එක දවසක් දඬුවැල් බෑයක් පූජා කරනවා. දඬුවැල් බෑයක් කියන්නේ මී වදයක් අත්තනස්සී බුදු හාමුදුරුවන්ට පූජා කරනවා. ඒ උතුම් පින, ඒ පූජා කිරීමේ ආනිසංස 14 වතාවක් සක්දෙවිඳු බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. 500 වාරයක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. 28 වතාවක් පෘථිවි රාජ්‍ය කරලා තියෙනවා. අවසානයේ ඒ පින හේතු වීමෙන් උතුම් නිවන ලබා ගැනීමටද ඒ පින උපනිශ්‍රේ වෙලා තිබෙනවා. කල්පනා කරන බලන්න, ඔබ ඔබේ ජීවිතයෙන් ආහාර පාන ආදී කොයිතරම් පූජා කරලද? හැබැයි පින්වතුනි, ඒ පූජා කරත් කොයිතරම් සිත තුල සිත සකස් කරගෙන පූජා කළොත් පමණයි එහි ආනිසංස ලැබෙන්නේ. සිත සකස් කරගන්නවා කියන්නේ ලෝභ දෝෂ මෝහ කින කුසල මූලයන් යටපත් කරගෙන ශ්‍රද්ධාව ගෞරවයේ සිතේ තියාගෙන පූජා කිරීම. ස්වාමින් වහන්සේ නමකට, රුගී මගේ යාචකාදීන්ට, මේ කොයි කෙනාට යමක් ඔබ විසින් දුන්නේද, දෙනවාද, ඒ දිය යුත්තේ ඔබේ සිත සකස් කරගෙන. අන්න එවිට එහි ආනිසංස එලෙසින්ම ලබා ගන්නට පුළුවන්. පින්වතුනි, පියමුතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ උත්පල දායකා කියන තෙරණිය එක භික්ෂූන් වහන්සේ නමකට එක දවසක් පිණ්ඩපාත දානයක් පූජා කරනවා.

0: මෙහිසිය බවට පත්වෙලා ඉපදුන අතර එසේම භික්ෂා දානය හේතුවෙන් එතුමියට සසර දිනීමට හේතු වුණා.
1: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමට සෙත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන්විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු හයට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන්විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රටපුරා ලෝපුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන්විදුලිය සමගයි.

0: මහපොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි.
1: ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.

0: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සුදුල ගුවන් උදුලිය දිනපතා රටවැසි ලෝවැසි සැමට සිත සාන්තිය උදා කරනු වස් ගෙන එනු ලබන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙතෙන් සිට විකාශය කිරීමටයි සූදානම. අදත් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙහෙවනු ලබන්නේ සිව්මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්ම කතික විචිත්‍ර බාණි හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන් උදුලිය නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසිනුයි. හොඳයි, එහෙමනම් අපි මෙතෙන් සිට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමගින් එක්වෙමු.
1: හැම දිනාම සාදු කියමු. නැවත වරක් සාදු කියන්න පළමු දිවාරයටත් වඩා ශබ්ද නගා සාදු කියමු. හැම දිනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි,

සුරාමීරය මජ්ජපමා දට්ඨානාවීරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණීන සද්ධින් පංච සීලං ධම්මං සාදුකං

කල්පේ විමලාරාමාධිපති විචිත්‍ර ධර්මකතික අතිගෞරවනීය හබරාදුවේ අනුරුද්ධ ගෞරවනීය ලොකුහාමුදුරන් වහන්සේ ඇතුළු පූජනීය ගරුතර මහා සංඝරත්නයේ නවසරයි සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි පින්වතියනි, ඔබ හැම දිනාම මේ මොහොතේ සූදානම් වෙන්නේ තථාගත බුදුපියාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණයන් සිහිපත් කරගෙන බුද්ධ වන්දනාවේ දෙන්නට, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණ සිහිපත් කරමින් සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කරන්නට, ජයශ්‍රී විජයශ්‍රී බෝධිද්‍රම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමක ශාන්තිය ලබන්නටයි සූදානම බලාපොරොත්තුව. මේ සිදු කරනු ලබන ආශිර්වාදාත්මක පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටමත් යහපතක් සිතක් සාන්තියක්ම වේවා කියන උතුම් හැඟීමෙනුයි මේ ආශිර්වාදාත්මක පින්කම සිදු කරමින් ආශිර්වාදයේ පළ කරන්නේ. ලංකා වාසී හැම දිනාටමත් මේ පූජාවේ ආශිර්වාදයේ ලබන ලෝවැසි හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. කොරෝනා වෛරසයෙන් ලෝකයේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. ඒ සඳහා විද්‍යාඥයන්ට වෛද්‍යවරුන්ට ප්‍රතිකාරයක් සොයා ගන්නට මේ ආශිර්වාදාත්මක පින්කම යහපත පිණිසම වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරමු.

අපි හැම දිනාම තෙරුවන් වන්දනා කරමු. තුනුරුවනේ උතුම් මනුහසේ බලයෙන් අපේ නායක හාමුදුරු ඇතුළු මහා සංඝරත්නයටත් දායක පින්වත් පිරිසටත් මේ උතුම් පින්කමට සම්බන්ධ වෙච්ච ඔබ හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා කියන උතුම් හැඟීමෙන්.

Gacchanti sabbe maranaṃ ahañca. Bhūmatma sædæ sitin yuttava sakas karagattā vū pūjā dravyan buddha perahærin budu buddha sandaha chaitya rājānan vahanseṭa bodhin vahanseṭa buddha pratimā vahanse abiyasa 820 budurajānan vahanseḷā abiyasa mallāsana mata tæmpat kalāvu mal pahaṃ suvanda dun dæhat gilan pasa bihet baḍu ādiyū buddha pūjāvan aṭapirikara ādī buddha pūjāvan තුන්ලොව සනසාවදාළ සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණයන් සිහිපත් කරගෙන උන්වහන්සේගේ ශ්‍රී නාමයට පූජා කරමි පූජා වෙත්වා. 820 බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට ශ්‍රී නාමයන්ට පූජා කරමි පූජා වෙත්වා. උතුම් පූජානිසංස බලයෙන් උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය මුදා වේවා කියන උතුම් හැඟීමෙන් මා කීවාට පසුව මෙසේ කියමින් කවුරුත් එක්ක බුදු ගුණ මෙනෙහි කරන්නේ

අපි හැම දිනාම එක විට ගාථාවන් කියමින් පුද පූජාවන් පූජා කරමු බුදුහාමුදුරුවන්ට. ඔබ හැම දිනාටම කායික සුවේ, මානසික සුවේ ලැබේවා කියලා.

අපි හැම දිනාම ත්‍රිවිධ චෛත්‍යනුතු වන්දනා කරමු. නවග්‍රහ දෝෂ දුරු වේවා, ග්‍රහාපල මග හැරේවා, කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත්ති උදුරු සියල්ල මග හැරේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 80ක් රෝග, 90ක් ව්‍යාධි, 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබ හැමට ශාන්තිය උදා වේවා. මේ ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා කියන තුන් හැඟීමත් ඇති කරගෙන අපි හැම දිනාම එක විට ගාථා

දිනාම අටවිසි බුද්ධ වන්දනාවේ දෙමු. අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් ශ්‍රී නාමයට මල් පහන් සුවඳ දුන්. දැහැත් ගිලන්පස බිහිත් බඩු ඖෂධාදී වූයේ පුද පූජාවන් අටපිරිකර උන්වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට පූජා කරමි පූජාවිත්වා. මා කීවාට පසුව මේ පැදිපෙළ කියමින් කවුරුත් එක්ක අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන් සිහිපත් කරමු. උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය වේවා.

අපි හැම දිනාම ජයපිරිතේ ආශිර්වාදයක් ලැබමු. උතුම් වූ ජයපිරිතේ ආශිර්වාද ශක්තියේ බලයෙන් රෝගී ඇත්තන්ට නිරෝගී සුවය ලැබේවා. ග්‍රහ දෝෂාන්ධකාරයන්ගෙන් පෙළෙන ඇත්තන්ට ඒ දෝෂාන්ධකාර දුරු වේවා. අමනුස්ස දෝෂ බලපාන්නේ නම් ඒ දෝෂ දුරු වී ඔබ හැමතෙම ශාන්තිය උදා වේවා. ජයපිරිතේ ආනුභාවයේ බලයෙන් මුළු මහත් ලෝකයේ ඉක්මනින්ම සුවපත් භාවයට පත් වේවා කියලා සාදු කියමු.

ඔබ නමින් මියගිය සියලු ඥාතීන්ට මේ පින් හේතු වාසනා වේවා කියලා අපි කවුරුත් එක්ක තම තමන්ගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු.

ඔබවත් අපවත් සම්බුද්ධ ශාසනයන් රකින ආරක්ෂා කරන ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සම්යද්දෘෂ්ටික දෙවියන් දතරාෂ්ඨ විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරම් දෙවිවරු විෂ්ණු කතරගම සමන් විභීෂණාදී දෙවියෝ අපි කරගත් පින් අනුමෝදන් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා. කරදර හිරිහැර බාධා කම්කටොළු ව්‍යසන විපත්ති උදුරු සුව සියල්ල දුරු වේවා. ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. නවග්‍රහයින් නම දෙනා වහන්සේගෙන් ග්‍රහණ සත්‍රකාදීන්ගෙන් ගෙන දෙන්නා වූ දෝසාන්ධකාර දුරු වේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 80ක් රෝග 90ක් ව්‍යාධි 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබට ශාන්තිය උදා වේවා. හැම දිනාටම සතුටින් කාලය ගත කරන්නට දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට රැකවරණේ ආශිර්වාදේ වේවා කියලා අපි දෙවියන්ට පින් දෙමු.

පින්වතු අපි හැම දිනාම බෞද්ධයන් හැටියට අවසන බලාපොරොත්තු වෙන ශාන්ත උතුම් නිවනින් සැනසෙන තුරාවට සත්පුරුෂ සේවනයේම ලැබේවා, කල්යාණ මිත්‍රාශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා ගාතාවත් කියමු.

උතුම් බුද්ධ පූජාවේ ආනිසංස බලයෙන් අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී නාමයට සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කිරීමේ ආනිසංස බලයෙන් ජයශ්‍රී විජයශ්‍රී බෝධිධර්ම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් සිදු කළා වූ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා. ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ දළදා වහන්සේගේ පිහිට රැකවරණයෙන් ශ්‍රීපාද පත්මේ අනුහසින් 33 කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදයෙන් රහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභවයේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා.

0: හැම දිනාටම යහපතක්ම වේවා.
1: ඒ අවසන් වූ අටවිසි බෝධි පූජා පින්කම මෙහෙවනු ලැබුවේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්මකතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන් උදුලියේ නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසිනුයි. මේ සිදුකර දුන්නා වූ උදාර වූ පින්කමේ බල මහිමයෙන් මෙවැනි වූ ශාසනික සේවාවන් තව තවත් සාර්ථකව කරගෙන යෑමට උතුම් වූ ත්‍රිවිධ රත්නත්‍රයේත් සීල දෙවියන්ගේත් ආශිර්වාදය රැකවන්නේ ලැබේවා. කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනයේ අත්වේවා කියා අපි ප්‍රාර්ථනා කරමින් සාදුකාරය පවත්වමු.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
3: සුදිල ගුවන් විදුලිය.
1: රතන සූත්‍ර දේශනාව. එදා බුද්ධ කාලයේ විශාල මහනුවර ඇති වූ තුන්බිය තුරන් කිරීම සඳහා දේශනා කළ රතන සූත්‍ර දේශනාවේ අනන්ත වූ බලයෙන් සියලු ලංකා වාසීන්ට ලෝකවාසීන්ට උතුම් වූ නිරෝගී සුවය ලැබේවා. රෝගබිය තුරන් වේවා. සැමට සිත සාන්තිය සැනසීම නිරෝගී සුවයම ලැබේවා. අපි දැන් මහා බලගත් රතන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරමු.

0: Cuban Petrolera.
1: පින්වතුනි, ඔබ මේ ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වන පින්කම මහා වටින පින්කමක්. සැරයටියක් පූජා කිරීමේ විපාක. ඔබට තේරෙන භාෂාවෙන් කියවොත් හැරමිට්ටක් පූජා කිරීමේ විපාක. දණ්ඩදායක කියලා හාමුදුරුව කෙනෙක් වැඩ සිටියා. එක දවසක් මේ දණ්ඩදායක හාමුදුරුව මහා සංඝරත්නයට උණලීයකින් හැරමිටියා සකස් කරලා පූජා කළා. බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව හැරමිටියා සකස් කරලා පූජා කළා. පින්වතුනි, ඒ පූජා කිරීමේ විපාකය වශයෙන් පින වශයෙන් කල්ප 94ක් දුගතියක ඉපදුනේ නැහැ කියලා සඳහන් වෙනවා. දෙව්ලොව මිනිස් සැප සම්පත් ලැබූ බව සඳහන් වෙනවා. එච්චර විතරක් නෙවෙයි, පිළින්ද වච්ච හිමිට සැරයටි පිදීමේ ආනිසංසයක් වශයෙන් මෙන්න මෙහෙමත් කරුණු සඳහන් වෙනවා. බොහෝ පුත්‍රයන් ඇත්තෙකු බවට පත්වීම, තැති ගැනීම් නොවීම, හැම කල්හිම අනුන් විසින් පීඩා නොකළ හැක්කෙකු බවට පත්වීම, සියලු ආරක්ෂාව ලැබීම, වැරදි නැත්තෙකු බවට පත්වීම, චිත්ත පීඩා, මානසික පීඩාවන් ඇති නොවී යහපත්ව ජීවත්වීමේ වාසනාව ලැබීම පුංචි පින්කමක්. බලන්න ඔබේ ජීවිතයට කොච්චර වටිනවාද කියලා. පින්වතුනි, පින්කම සිදු කරන්න සිත සකස් කරගෙන, සිත අරමුණු කරගන්න, පින්කමෙහි සිත යොමු කරගන්න, එවිටෙහි ආනිසංස ඔබට ලබා ගන්නට පුළුවන්.
2: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ

0: ගයති
1: මහත්සේ වැඩ සලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

බොහෝ දුක්විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්නයි.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිරෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරුකීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත්තා කීර්තිය උදා කරගන්න.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

සුන්දර අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු. ආයුබෝවන් දයාපර සහෘද ප්‍රිය ශ්‍රාවක හිතවතුනි, හිතවතියනි, අදත් සුදුල ගුවන් විදුලියේ ඔබ වඩාත් ප්‍රියකරන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ආරම්භ කරන්නටයි මේ සූදානම. ප්‍රිය ශ්‍රාවක හිත මිතුරු මිතුරියනි, එහෙමනම් මට අවසරයි අදත් ඔබේ සවන්පත් අතර රැඳිමින් තෝරාගත් ගීත කිහිපයක පෙරවදන් ඉදිරිපත් කරමින් සහ වෙනත් ප්‍රයෝජනවත් තොරතුරු කරුණු කාරණා සඳහන් කරමින් මේ වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ගෙන එන්නට. ඔබේ සුඳුරු අතීත මතකයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොතයි මේ. මම ආරාධනා කර සිටිනවා මෙතෙන් සිට අප සමග රැඳෙමින් සුභාවිත ගී රස විඳින්නට එක් වෙන්න කියලා.

1960 වසරේ වේදිකාගත වූ නරිබෑනා වේදිකා නාට්‍යයෙන් ගීතයක් රස විඳීමටයි මේ සූදානම් වන්නේ. නරිබෑනා වේදිකා නාට්‍යය ජාති කුල ගොත් වයස් භේදයකින් තොරව මුළු මහත් ජනතාවකේම හදවතේ ලැබුම්ගත් සරල නාට්‍යයක් බවට පත් වුණා. මේ කතන්දරේ ඔබ අප කවුරුත් දන්නවා. දයානන්ද ගුණවර්ධනයන් මෙම නාට්‍යය නිදහස් රීතියක් අනුගමනය කරමින් රචනා කළා. දයානන්ද ගුණවර්ධනයන්ගේ ගීත සංකල්පනාවන් මේ නාට්‍ය සඳහා බෙහෙවින්ම ජනප්‍රිය වීම කෙරෙහි බලපෑමක්. කුමටද සුබනියේ කඳුළු සලන්නේ ගීතය තමයි අපි රසවිඳීමට සූදානම් වන්නේ. ගීතය ආරම්භ කර ඇත්තේ මොනරිදු සෞද පානුව. මේ ගීතයේ කවිතා ගුණය මහත් ඉහලින් අන්තර්ගත වෙලා තිබෙනවා. ගීතයේ බස්වහර ප්‍රතිභාපූර්ණ කවියෙකු විසින් හසුරවා තිබෙන ආකාරය අපට මේ ගීතය අහන විට මොනවට පැහැදිලි වෙනවද? දයානන්ද ගුණවර්ධනයන් සාම්ප්‍රදායික ගීත රචකයෙකු නොවි. ඔහුගේම නාට්‍යවලට අපූරු ආකාරයෙන් ගීත රචනා කළා. හොඳයි, එහෙමනම් 1961 වසරේ වේදිකාගත වූ නරිබෑනා වේදිකා නාට්‍යයෙන් මියුරු ජනප්‍රිය මා උපුටාගත් එම ගීතය අපි දැන් සුභාවිත ගී රස විඳිමු තුලින් ශ්‍රවණය කරමු. ගීපද රචනය දයානන්ද ගුණවර්ධනයන්, තනු නිර්මාණය සෝමදාස ඇල්විටිගල මහතා, ගීතයේ මුල් ගායනය ආචාර්ය සල්මන් පොන්සේකා.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

රුසියානු ජාතික මහා ලේඛක ඇන්තන් චෙකොප් ගැන අහලා නැති කෙනෙක් නොමිති තරම්. වරක් චෙකොප් මෙන්න මෙලෙස සටහනක් තිබුවා ගුරුවරයා පිළිබඳව. ගුරුවරයා නළුවෙක් විය යුතුයි, චිත්‍රශිල්පියෙකු විය යුතුයි, ගමක ජීවත්වන පළමු තැනැත්තා විය යුතුයි. එවිට ඔහු කාගේත් ගෞරවාදරයට පත්වේ. ඇන්තන් චෙකොප්ගේ මේ සටහන මා ඔබ හමුවේ තැබුවේ මීළඟට මා තෝරාගත් කීයට ප්‍රවේශයක් ලබා ගැනීමට. මීට දශක දෙක තුනකට පෙර මහින්ද චන්ද්‍රසේකරයන් විසින් දීන ලද ගීතයක්. මින් ප්‍රකාශ වන්නේ අපේ ගුරුතුමා තාමත් යයි ඉස්කෝලේ. අපේ ගුරුතුමා මොන වගේද? පෙන්නා මග නොමග නොවැටි යන තාලේ. මේ කියමනට අනුව අපේ ගුරුතුමා උතුම් කෙනෙක්. ඒ ගුරුතුමා අද වැටි ඇති දුක්ඛදායක තත්ත්වය ශ්‍රකීය නිර්මාණයේ මුල් කොටසේදීම මහින්ද චන්ද්‍රසේකරයන් අපිට හෙළි කරනවා. ගුණමකු මූසලයින්ට උඩුමහලට යන්නටත් අපේ ගුරුතුමා තාමත් ඉස්කෝලේ යන්නටත් සිදු වී ඇත්තේ අධ්‍යාපන ප්‍රතිපත්තිවලත් අධ්‍යාපනය කරවන අයගේ වැරදි නිසාය. පොදුවේ කියනවා නම් සමාජ හර පද්ධතියේ වරදිනි. මුළු සමාජ පද්ධතියම අපේ ගුරුතුමා විරඳ භාණ්ඩයක් බවට පත් කරගෙන ඇත. අධ්‍යාපන දාසයෙකු කම්කරුවෙකු බවට පත් කරගෙන ඇත. ගුරුවරයාට අද තම සිසු ප්‍රජාවටවත් අනක් දීමට නොහැකි වී තිබේ. තුන්වෙනි, හතරවෙනි, පස්වෙනි පිළේ දේශපාලඥයින්ගේ අනට කීකරු වෙලා පාසලේ බිම දනගසාගෙන ඉන්නයි අද ගුරුවරුන්ට සිදු වී තිබෙන්නේ. මහින්ද චන්ද්‍රසේකර අපට ඉදිරිපත් කරන මේ ගීතය ගුරුවරයාගේ අන්ත අසරණ බව හොඳින්ම පෙන්නුම් කරනවා. ඔහුගේ ගෙදර ජීවිතය එකම කේද වාචකයක්. දීග නොගිය ඔහුගේ දියණිය ගුරු නිවහන තුල මිලිනව ඇත. ගුරු නිවහනේ ලොකු හාමිනේද බිත්තියක ඇඳි සිතුවමක් ලෙස නිහඬව සිටි. මේ ගුරු ගෙදර ස්වරූපයයි. සිසු දරුවන් වැටි ඇති තත්වය ඊටත් වඩා භයානකයි. සාමල අමරලා අද මොකද්ද සිද්ධ කරන්නේ? බස් නැවතුම් පොළවල් වල රටකජු විකුණන එක. ඒ රටකජු ගොටු ගසන්න අඩගෙන තියෙන කඩදාසි හොයාගෙන තියෙන්නේ කුමාරෝදය පොතේ පිටුවලින්. මහින්ද චන්ද්‍රසේකරයන් අපේ ගුරුතුමා මගින් ප්‍රකාශ කරන්නේ සමස්ත අධ්‍යාපනයේ ඇති අර්බුදකාරී තත්ත්වය නොවේද? මේ ගීතය සඳහා රචකයාගත් බස්වහර අපූර්වයි. කැමි බස්වහර, පුර බස්වහර මනාව සුසංයෝගී කරගෙන තියෙනවා. සුනිල් එදිරිසිංහන්ගේ තියුණු හඬට ගයන්නට මනා පද ලාලිත්‍යයක් මොනවට පෙළගස්වා තිබේද? ගීතය ප්‍රචාරය කිරීමට පෙර තවත් පුංචි සටහනක් ඔබ හමුවේ තබන්නට මා අදහස් කළා. තමන්ට සමාජයේ කෙලින් හිටගන්නට හොඳ ආර්ථික තත්ත්වයක් නැතැයි තීරණය කළ අපේ ගුරු පිරිසින් කොටසක් අධ්‍යාපන කඩදමාගෙන ගණිතය, සත්ව විද්‍යාව, භෞතික විද්‍යාව වැනි ගණන් වැඩි භාණ්ඩ පමණක් නොව සිංහල බුද්ධාගම වැනි සිල්ලර බඩුද විකුණන්නට පටන්ගෙන තිබේ. අපේ වර්තමාන ගුරු පරපුර ආර්ථිකයෙන් මිලමුදලින් පමණක් කෙලින් වන්නට ගත් වෑයමේ ප්‍රතිඵලය වුණේ මුළු මහත් ගුරු පරපුරේම අභිමානය නැති වී යාමයි. තමන්ගේ අභිමානය රැකගත හැක්කේ චෙකොප් කියන පරිදි ගුරුවරයා දැනුමින්, විද්‍යාවෙන් සන්නද්ධ වී චින්තනයෙන්ද පොහොසත් වූ තරමටමය. අපේ ගුරු පරපුර මා සමග උරර නොවෙත්වා. මමත් මේ තත්ත්වයෙන් සිටින්නේ වන්දනීය පූජනීය ගුරුවරු නිසා. කෘතවේදීව එය මා සිහිපත් කළ යුතුමයි. සමස්ත ගුරු පරපුර පිළිබඳව ගෞරවය, භක්තිය අදටත් අපේ හිසමත පවතින බව මේ මොහොතෙහි සඳහන් කළ යුතුමයි.

සොඳුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

මේ ඔබ බැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

සොඳුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

සාහිත්‍යයට සංගීතයට කලාවට වචනවලට අධිපති දෙවගණ කවුද? ඔව් ඔබ හිතුවා හරි, සරස්වති දෙවගණ. ශ්‍රී සුමංගල ශබ්දකෝෂයේහි සරස්වති යන වචනයට දී ඇති අරුත වචනාධිපති දෙවගණ යන්නයි. නානාවිධ කාව්‍ය ගීත ප්‍රබන්ධයන්ගෙන්ද ගායන වාදන නර්තන ආදී සාහිත්‍ය අංගවලින්ද සරස්වති දෙවගණ විවිධ ආකාරයෙන් අභිනන්දනය කරනවා. සරසවි දේවියගේ බැල්ම ලැබීමෙන් ප්‍රතිභාපූර්ණ කවියම් බිහිවන බව පැවසෙනවා. මා මීළඟට තෝරාගත්තේ සරසවි දේව මෑණියන් අභිවාදනය කිරීමට අපේ ගීත සාහිත්‍යයේ ලියවී තිබෙන අග්‍රගණ්‍යම ගීතය. මෙහි ගීපද රචකයා ශ්‍රී චන්දරත්න මානවසිංහයන් මුළුමහත් සහෘද කළම මෝහණයට පත්කරන ගීතයක් මේක. සරසවි දේවිය මොන වගේද? එතුමිය මියුරු බස් කතා කරන්නීය. රූමත් දේහ විලාසයක් ඇත. පියුමක් ස්වකීය වාසභවනය කරගෙන සිටියේ. දෙවඟනක්සේ සැරසී සිටියේ. මදසිනා පළ කරන්නීය. විශේෂයෙන්ම ජය රංජනය කරන්නීය. ඒ හැමටමත් වඩා ශිල්ප ශාස්ත්‍ර දරන බැවින් ශාස්ත්‍රධාරිණී කීරත් එතුමිය හඳුන්වනවා. මෙලෙස සරසවි දේවිය ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් ස්වකීය ගීතයෙන් අපට හඳුන්වා දෙනවා. ඒ විතරක් නෙවෙයි, ඔහු සරසවි දේවියට මෙන්න මේ වගේ ආයාචනාවකුත් කරලා තියෙනවා. සුභ මංගල මුද්‍රාවෙන් යුතු හස්තයෙන් අපට වර දෙනු මැනවි කියලා වරදානයන් ඉල්ලා තිබෙනවා. ජගන් මෝහිනී නම් වූ මේ අපූරු ගීතය රචනා කර තිබෙන භාෂාව කුමක්ද කියලා මෙහිදී විමසා බැලිය යුතුයි. ඇතැන් විට ඔබය දන්නවා විය හැකි. අපේ සුදුළු ගුවන්විදුලිය ශ්‍රවණය කරන ඒ වගේම ඒ පිළිබඳව නොදන්නා අයගේ හිතසුව පිණිස මම පවසන්නම්. මේ ගීතය සම්පූර්ණයෙන්ම රචනා වී තිබෙන්නේ සිංහල බසින් නොව සකු බසින්, සිංහල භාෂාවෙන් නොව සංස්කෘත භාෂාවෙන්. ඔබ මවිත වීමටත් පුළුවන් මේක ඇහුවාම. නමුත් ගීතයේ සම්පූර්ණයෙන්ම තිබෙන්නේ සංස්කෘත භාෂාව. මේ ගීතයේ ඉතිහාසය පිළිබඳවත් යමක් අපි විමසා බලන්න ඕන. 1963 වසරේ සීමා සහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ ප්‍රකාශනයක් වූ සරසවි පුවත්පත මගින් මෙහෙවන ලද සරසවි සම්මාන උරෙල. එහි සමාරම්භක අවස්ථාව උදෙසා සරස්වති අභිනන්දන ගීතයක් රචනා කිරීමට අවශ්‍ය වුණා. එවකට සරසවිය පුවත්පතේ කතුවරයාව සිටි විමලසිරි පෙරේරා මහතා සරස්වති අභිනන්දන ගීතයක් රචනා කිරීමට ශ්‍රී චන්දරත්න මානවසිංහයන්ට ආරාධනා කළා. මානවසිංහයන් ලියු ගීතය අමරදේවයන්ගේ අතට පත් කළා. එහිදී පණ්ඩිත් අමරදේවයන් දැක් වූ අදහස් වලින් කීපයක් මා මෙහිදී උපුටා ගන්නට කැමැති. මානවසිංහයන්ගේ මෙම රචනය ඉඳුරාම සංස්කෘත ශ්ලෝකයක් යයි සැක සිතන තරමටම සංස්කෘත තත්සම වචන උපයෝගී කරගෙන කරන ලද ගීතයක් මේක. මේ ගීතයේ සිංහල බසට නුහුරු නුපුරුදු වචන පවා යෙදී තිබෙනවා. නිදසුනක් හැටියට පූර්ණ කුම්භමිව, පීන පයෝදර වගේ වචන දක්වන්න පුළුවන්. කුම්භමිව යන වචනය මාතෘ භාෂාවල යෙදෙන සන්ධිපදයක්. එහි තේරුම කලයක් වැනි කියන අදහස. කුම්භ කියලා කියන්නේ කලයට, ඉව කියලා කියන්නේ නිපාත පදයක් මෙන් කියන අදහස ඉන් ලබා දෙනවා. මාතෘ භාෂාවල තිබෙන වචන මෙහි යෙදී තිබුණත් ගීතය ප්‍රබල නිර්මාණයක් කිරීමට මා තුළ ඇති වූයේ බලවත් ආසාවක්. අමරදේවයන්ගේ උපුටා ගැනීම අවසන්. මා ප්‍රිය සහෘද ශ්‍රාවක හිතවතුනි, හිතවතියනි, පෙරදිග රාගධාරී සංගීතයේ විහාක් රාගයේ ස්වර සංගතිය ඇසුරු කරගෙන මේ ගීතයේ නාද රටා සකස් වී තියෙනවා. විහාක් රාගය භක්ති රසය දනවන රාගයක්. මා ඔබට අමරදේවයන්ගේ වදම් පෙළක් උපුටා දැක්වුවා. එහි සඳහන් වූ වචන දෙකක් ගැන කෙටියෙන් යමක්
සඳහන් කරන්නට අදහස් කළා. මාතෘ භාෂා කියලා කියන්නේ සිංහල භාෂාව පෝෂණය වී සැදී වැදී සංවර්ධනය වී ඇති පාලි සංස්කෘත වැනි භාෂාවලට. විශේෂයෙන්ම අපි සිංහල බසින් වචන 100ක් විතර කතා කළොත් ඉන් 75%, 80%ක් තරම්ම ප්‍රකාශ වන්නේ සංස්කෘත භාෂාවේ වචන. මේ තුලින්ම ඔබට එම කාරණය අවබෝධ කරගන්න පුළුවන් නේද? භාෂාවක පවතින වාක්මාලාව නැතහොත් වාක්කෝෂය ප්‍රධාන කොටස් තුනකින් සමන්විත වෙනවා. නිස්පන්න, තත්සම, තත්බව තමයි ඒ කොටස් තුන. නිස්පන්න කියලා කියන්නේ තමන්ගේ රටේ, තමන්ගේ ප්‍රදේශයේ පවතින වචන. තත්සම කියලා කියන්නේ වෙනත් භාෂාවල යෙදෙන වචන ඒ ආකාරයෙන්ම යොදා ගැනීමට. තත්බව කියලා කියන්නේ වෙනත් භාෂාවකින් අපේ භාෂාවට බිඳි ආවචන වලට. මා මේ පිළිබඳව මීට වඩා විස්තරයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද එහෙම වුණොත් අපේ වැඩසටහනේ අරමුණට බාධා වෙන්න පුළුවන් නිසා. අපි යලිත් මේ ගීතයේ රසවින්දනය සොයා යමු. සුප්‍රකට සංගීත වේදිකාවේ ඩේවිඩ් රැන්ඩොල්ෆ් මහතාගේ ප්‍රකාශයක් තියෙනවා මෙන්න මෙහෙම. වචනයකට යා හැකි දුර ගෙවා නවතින්නේ කොතනද? එතන සංගීතයේ උපතයි. මේ ප්‍රකාශය හොඳටම ගැලපෙන්නේ සරස්වති ගීතයට. රසිකයා මෙම ගීතයට වඩාත් ඇදී බැඳී යන්නේ ගීපද රචනය ඉක්මවා යන උච්චතාලී සංගීතයට. එවැනි සංගීතයක් හඳුනාගත හැක්කේද, ප්‍රතිනිර්මාණය කළ හැක්කේද පණ්ඩිත් අමරදේවයන් වැනි භාවපූර්ණ, ප්‍රතිභාපූර්ණ, පූර්ව ජන්ම වාසනා ගුණයෙන් සමලංකృత වූ උත්තම ගණෙහි සංගීත වේදිකුට පමණයි. හොඳයි, මේ අපූර්ව උත්තම ගණෙහි ගීතය දැන් අපි සුදුල ගුවන්විදුලියේ සුභාවිත ගී රස විදුවතුලින් ශ්‍රවණය කරමු. ගීපද රචනය ශ්‍රී චන්දරත්න මානවසිංහයන්, තනුව සංගීතය සහ ගායනය පණ්ඩිත් අමරදේවයන්.

මේ අවසන් වන්නේ සුදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ සුභාවිත ගී රසවිඳිමු වැඩසටහනයි. හෙටත් මේ වේලාවට ඔබ සැමට අපහා එක්වන හැටියට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. වැඩසටහන මෙතකින් නිමා කරමින් ඔබේ සවන්පත් අතරින් මට සමුගෙන යන්නට අවසරයි. සුභාවිත ගී රසවිඳිමු වැඩසටහන අදත් නිෂ්පාදනය කළේ නදීෂ් චාරික. වැඩසටහන ඉදිරිපත් කළ මම චන්දන ශාන්ත කුමාර. සැමටම සුවදායක රාත්‍රියක් වේවා. තෙරුවන් සරණයි.

0: ආරක්ෂාව සහ රැකවරණය පිණිස විකාශය කරනු ලබන සර්වරාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතන් සිට ගෙන ඒමටයි මේ සූදානම. මහා කාරුණික වූ අසරණ සරණ වූ ත්‍රිලෝතිලක වූ සාන්තිනායක වූ තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ පුරා 45 වසක් මුළුල්ලේ බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ වදාළ සතරවරන් දෙවියන් බෙහෙවින් ප්‍රිය කළ මහත්ඵල මහා බල මහානිසංසදායක වූ පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමට දැන් අපි සූදානම් වෙමු. පරිසමන්තතෝ තායති රක්කතීති පරිත්තං. පිරිත සෑම ආකාරයකින්ම ආරක්ෂාව සලසන්නේය. එදා තුම්බියෙන් වෙලාගත් විශාලා මහනුවර යළි සුකිත මුදිත වූයේ බුදුන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නය විසින් සජ්ජායනා කළ රතන සූත්‍ර දේශනාවේ ආනුභාවයෙනි. එසේ මහත්ඵල ගෙන දෙන සූත්‍ර දේශනාවන්ගෙන් සමන්විත වූ මේ පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතෙන් සිට ආර්ය මාර්ගයෙහි ගමන් කරන්නා වූ මහා සංඝරත්නය දේශනා කරනු ලබන පිරිත මහත්ඵලයි, මහානිසංසදායකයි, මහා බලගතුයි. සදහව පින්වතුනි, පින්වතියනි, පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ කිරීමට පෙර තිසරණය සහිත පංචශීලය සමාදන් වීම සඳහා
1: අවසරයි ස්වාමීන් වහන්සේ.
0: නමස්කාර.

සුදුල ගුවන් විදුලිය සෑම දිනකම රට පුරා ලොව පුරා සදහවත් ජනතාව වෙත සිත සාන්තිය

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මංමුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරූ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසිවිටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත්වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්. සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

සිත, කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සන්සුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා එය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා එය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට, මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

0: දරුවන් නැති සිටුවරයෙකුගේ කතාව අහලා බලන්න පින්වතුනි. මේ සිටුතුමාට ඉපදුන ආත්ම භාවයන්වල දරුවන් නැති වුණේ ඇයි කියලා, දරුවෝ ඉපදුනේ නැත්තේ ඇයි කියලා. එක්තරා කාලයකදී ජීවිතය ගත කරද්දී මේ සිටුතුමාට ධනය කෙරෙහි මහා ආසාවක්, මහා තෘෂ්ණාවක් සිතේ හටගත්තා. අන්නේ හේතුවෙන් තමන්ගේ සොහොයුරාගේ එකම පුතා වස්තුවට තියෙන ආසාව නිසා මහා තෘෂ්ණාවක් ඇති කරගෙන තමන්ගේ සොහොයුරාගේ එකම පුතා මරණයට පත් කළා. ඒ මරණයට පත් කරලා සීලු ධනය ඔහු ලබා ගන්නට ලැබුණා. අන්න ඒ හේතුවෙන් පින්වතුනි, ඔහු නිරයේ වැටි අවුරුදු ලක්ෂයක් පුරාවට අප්‍රමාණ දුක් වේදනාවන් විඳින්නට වුණා. මනුස්ස ලෝකේ ඉපදිලා තගරසිකේ බුදුරජාණන් වහන්සේට, තගරසිකේ නම් පසේ බුදුහාමුදුරුවන්ට එක් අවස්ථාවක දන් දුන් පිණින් සත්වාරයක් සිටු තනතුරු ලැබුවා. නමුත් පින්වතුනි, ඒ කිසිම කාලයකදී කිසිම දරුවෙක් ඉපදුනේ නැහැ. ඒ කිසිම කාලයකදී කිසිම දරුවෙක් ඉපදුනේ නැහැ. කරුණු විමසීමේදී සඳහන් වෙන්නේ ඉහතමා සඳහන් කළ මහා පාපී ක්‍රියාව හේතුවෙන් දරුවන් නොලැබුණ බව සඳහන් වෙනවා. ඒ වගේම දරුවන් නැති වස්තුව ඔහු මරණයට පත් වුනහම සෑම කාලයකදීම රාජසන්තක බවට පත් වුණා. රජයට අයිති වුණා. නැවත පින්වතුනි, රෞරව නිරයේ ඉපදුනා කියලා සඳහන් වෙනවා. මෙසේ දරුවන් නැතිවීමට හේතුව ඉහත සඳහන් කළ කරුණ බව අපට අවබෝධ වෙනවා. සංයුක්ත නිකායේ ဒုတိය අපුත්තක සූත්‍රයේ මේ පිළිබඳව පැහැදිලි කරන්නේ. එනිසා ඔබත් ඔබේ ජීවිතයෙන් මේ අකුසල ක්‍රියාවන් සිදු කරගන්නට වෙහෙසෙන්නට එපා.
1: සුදුල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: පුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව අසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

උන්වහන්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහල කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්නේ.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිරෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: සොටිහ කුවන් පෙතලිය.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: දජග්ග පිරිත බියක් තැතිගම්මක් ලොමුදැහැ ගැනීමක් සැක සංකාවක් ඇතිවෙච්ච හැම මොහොතකම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තෙරුවන් ගුණ සිහි කරන්න. එම තෙරුවන් ගුණ ඇතුළත් මෙම දජග්ග සූත්‍ර දේශනාව මෙතැන් සිට ශ්‍රවණය කරන්න.

රෝගාතුරව සයිනයේ බැතිර සිටින මහාකාශ්‍යප මහරහතන් වහන්සේ හමුවීමට වැඩම කළ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සුවදුක් විමසා මහා බලසම්පන්න බොජ්ජංග පිරිත දේශනා කොට වදාළසේක. ස්වල්ප මොහොතකින් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝගී සුවය ලැබුවහ. එවන් ශක්තියක් ගැබ්ව ඇති මෙම බොජ්ජංග පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබටද නිරෝග සැප ළඟා වේවා.